0: වැරැත්තක් කිරීම මනුස්ස ගතියක් වුණාට පුරුත්තට වැරදි කිරීම සසරට වැරැත්තක්.
1: ඕනෑම කෙනෙකුට සිල්පදයක් කැඩෙන්න පුළුවන්. හැබැයි ඒක තමන් දැනගත්තු මොහොතේ ඉඳලා මමට හදාගන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ ආයති සංවරය කියලා, නිවැරදි කර ගැනීම.
0: නිවීම හොයන ගමනේ තැවීම නැති කරගන්න, හැඟීම පාලනය කරගන්න.
1: ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන්ට වහල් වෙලා තමන් අරමුණු ලබා ගන්නව නම් ඒ පුද්ගලයා නිවනට යන්නේ නතර වෙනවා.
0: දහම් මග යන්න, නිවන් සුව විඳින්න, අත උතැස්සන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය වල්පොළ සුමන ස්වාමීන් වහන්සේ.
3: අනේ මෙහෙම
4: හරි කියන්නේ
5: සංගීත කනවා මොකක් කෑවටත්ද තවත් සංගීත
6: කන්න. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
7: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
10: හොඳම දවස ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ඥානසාර හිමියන් අත්අඩංගුවට කොස්කොඩදී සැකකරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වැඩි දිස්ත්‍රික්ක කිහිපයකට නායා මනතුරු ඇඟවේ ඩිස්පෙන්සරි නියාමනය කරන්න ඉල්ලීමක් යුක්රේනයේ දෙවන විශාලතම පාලමට රුසියාවෙන් ප්‍රහාර
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: දැන් නෙවෙන් බාන මිලටද මේ දෙන්නේ?
2: මේ තෙල් මිල වැඩි වෙන්නේ වත්මන් ආණ්ඩුවේ නාස්තියක් නිසා නෙමෙයි.
3: රුපියල් මිලියන 4100ක් මේ කැබිනට් එකේ වෙන් කරන්න ඕනේ නැහැ සාන දෙන්න.
4: බලයට එනකොට කිව්වා නෙවෙන් බාන මිලට තෙල් දෙනවා කියලා.
5: ආණ්ඩුවේ අතමන්ට සුබ වුණාට රටට සුබ කාලයක් නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: උදාහම් බපුරවා නම් උදාහන් තමයි එන්නේ.
7: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
8: කතා කරන්නේ ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
9: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලේ.

0: ස්ටිකෙන් ටික පේ.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312477. Global University Partners, number 221, Dharmapala Mavata, Kolamba 7.
2: Finishing bahalak lesa kalara blow wajabena.
3: Sit pedagani, kal pavati, avalakshana novi. Oyat bahaleta vashi wenna. Finishing bahalak nam kalara samai.
4: Bajaj Pulsar N160, Supreme Performance, Supreme Sporty Look, Dual Channel ABS, Gold USD Forks, David Peris Motor Company Private Limited, Amatanna, Binduai Ekai Kai Hatarai Hatsiyai Haisiya.
5: Smart Marupawahiniya, Deng Aduma Milata, Rupiyal 59,999 Sita, Xiaomi, Deng Aban Swithin.
6: Sri Lankika Ihalama Pramithiyata Saha Jathyantara Tattwayanta Anukoola Wenapadapu, Genuine Rakawarange Jathika Surakshita Karanaya, Galani Fire Shield Purple Fire Deng Vilanda Pola.
7: Puta Deng Issara Wage Nae, Koi Welawet Puthewai.
8: Ithin Kochchara Hondaida, Anika Udeeta School Yanakota, Siyatha Pocket Money Ahala, Ahana Prashneta Hariyatama Uttara Denawa.
7: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
9: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
7: අහවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
9: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
7: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
13: Rating BBB minus stable outlook balapatrabi mulya samagoki Sri Lanka tanpa rakshana yojana kame samajikiki
14: denuma danaya karagat daru parapurata Sri Lanka insurance minimutu adhyapana salasum obe daruwatat surakshita anagathayak salasum karanna Sri Lanka insurance piyekumen mavakamen
15: theater tele depaya aluth kalawakata telinaatya pelak balanna
16: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනන ඕනම වෙලාවක ඔයා මට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
15: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
16: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
17: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: தேசிய சீத லோக்கல் நியூஸ் ஆன் சீத අනුග්‍රහය
1: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: වැදුන නේද? මොකද්ද මල්ලි? පෙනිපිරි ඇවිල්ලා වැද්දුවනේ.
3: නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා.
2: බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ.
4: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කොම්පනන්ට්ස්.
5: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS සිල්වෙතින් විශ්වසනීය දාවණයකට.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
0: පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති සියත ප්‍රවෘත්ති සිරස්තල
7: ඥානසාර හිමියන් අත්අඩංගුවට කොස්කොඩ දිස්සකකරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි දිස්ත්‍රික්ක කිහිපයකට නායම අනතුරු ඇඟවීම ඩිස්පෙන්සරි නියමනය කරන්න ඉල්ලීමක් යුක්රේනයේ දෙවන විශාලතම පාලමට රුසියාවෙන් ප්‍රහාර.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය
1: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: වැදුන නේද? මොකද්ද මල්ලි? පෙනිපිරි ඇවිල්ලා වැද්දුවනේ.
3: නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා.
2: බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ.
4: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කොම්පනන්ට්ස්.
5: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS සිල්වෙතින් විශ්වසනීය දාවණයකට.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
7: වරෙන්තු නිකුත් වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය කලුගඩත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කලුතර තීනියවල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ටාශයේ උන්වහන්සේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශයේ සඳහන් කළේ. පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභ්‍යාචනා අධිකරණයේ විවෘත වරෙන්තු නිකුත් කළේ පසුගිය පළමුවනදායි. ඊට අමතරව ඥානසාර හිමියන් විදේශගත වීම වළක්වාලමින් අභ්‍යාචනා අධිකරණයේ විසින් විදේශගමන් තහනමක්ද නිකුත් කරනු ලැබුවා. අභ්‍යාචනා අධිකරණයේ උන්වහන්සේට වරෙන්තු නිකුත් කර තිබුණේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි. සිරඳනුවමක් නියම වී සිටි පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාව ලබා දීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණයේ බලරහිත බව ශ්‍රේෂ්ඨ අධිකරණයේ පසුගිය 10 වනදා තීන්දු කළා. කොස්කොඩ මහඉඳුරුව ප්‍රදේශයේදී ඝාතනයට යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ඉලක්ක කර පොලිසිය වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති අතර අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. එම සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකුපැටියගේ පාර්ශ්වයේ ආධාරකරුවන් බව අනාවරණය වුණා. ඔවුන් කරන්දිණිය සුද්දාගේ පාර්ශ්වයේ අයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කිරීමට උත්සාහ දර ඇති බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් දෙදෙනා පොලිසියට හසුවීමෙන් පසු පලා යාමට උත්සාහ දැරීමේදී පොලිසිය විසින් ඔවුන්ට වෙඩි තබනු ලැබුවා. වෙඩිකරුවන් සතුව තිබී ගිනිඅවි දෙකක්ද පොලිස් බහරයට ගැරුණා. මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ බලාන දූෂණ මර්ධන ප්‍රහාර එකකේ විසින්. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලොකුපෙටි නැමැති අපරාධකරුගේ සහෝදරයා වන පොඩිපෙටි නැමැත්තා පසුගිය පළමුවනදා වෙඩි තබා ඝාතනය කර තිබුණේ අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේදී. එම වෙඩි තැබීමට පලිගැනීමක් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා කරන්දිණිය සුද්දාගේ පාර්ශ්ව ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කිරීමට උත්සාහ දර ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මේ අතර හුංගල්ල ගල්වෙහෙර ප්‍රදේශයේදී අදාළියම සිදු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර නිවසේ ජනේලයකින් පිස්තෝලේ වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. තුවාල ලැබූ 74 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ බලපිටිය රෝහලටයි. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ප්‍රබල අකුණු සහිත ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර සඳහන් කළේ වැසි සමග තද සුළඳ ඇති විය හැකි බවයි.
8: ඔක්තෝබර් මුල සිට දිවයින පුරාම පහේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝල තත්ත්වයන් ස්ථාපිතව පවතිනවා. මේ තියෙන තත්ත්වයන් අනුව ඉදිරි දින කිහිපයේදී මේ ආකාරයේම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පසු එකෙන් පමණ පසුව මෙම ප්‍රබල අකුණු සහිතව ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ ගිගුරුම් සහිත වැසි සහිත අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ අවස්ථාවලදී ඊට අදාළ ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න කියලාත් අපි ජනතාවට විශේෂයෙන් මතක් කර සිටිනවා.
7: මධ්‍යම සබරගමුව බස්නාහිර දකුණ ඌව වයඹ සහ උතුරු මැද පළාත්වලට මිලිමීටර 75ක වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පවතින වැසි සහිත කාලගුණ හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායාම අනතුරු ඇඟවීමද නිකුත් කරනු ලැබුවා. මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ හා උඩුතුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා නිකුත් කර ඇත්තේ දෙවන මට්ටමේ නායාම අනතුරු ඇඟවීම. මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළේ සහ මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහාද දිවන මට්ටමේ නායාම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ අතර උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට දිවා කාලයේ උණුසුම ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි මාස 3 තුල ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පීවර ගෙන ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යා හැකි බව භාණ්ඩ ආනනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති ගණේෂ් විනාග සුන්දරම් පැවසුවේ ඉදිරියේදී සහල් හිඟයක් ද ඇති විය හැකි බවයි.
9: ආලවල පොඩි හිඟයක් එයි මොනවාද ලෝකල් විතරයි තියෙන ඉම්පෝර්ට් එක තාණන් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ මාස අන්තිමේ තමයි බලලා ඒගොල්ලෝ මොනාරි ආණ්ඩුවෙන් ගන්න තීරණය උඩ තමයි අපි ඉම්පෝර්ට් කරනවා කියලා බලන්න ඕනේ. ඒ අරන්ඩ සූදුරු මාදුරු ඒ ටික ඔක්කොම තියෙනවා. වැඩිම ප්‍රශ්න එන්නේ ඇතර ලොකෝට ඉඩවුත් නැහැ. බඩුනක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි හිතන්නේ මේ එල් නිනෝ ප්‍රශ්න නිසා පිටරටෙන් මාකට් එක පොඩ්ඩක් වැඩි වෙන නිසා අමාරුලාට අපේ ලංකාවේ විකුණන බඩුවල 10% ඉඳලා 20% ප්‍රමාණ වැඩි වෙන්න ඉඩ තියෙනවා.
7: බාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා අනයනකරුවන් සමග සාකච්ඡා කර ඇති බවයි වසන්ත සමරසිංහ කියා සිටියේ.
10: ලෝකයේ ඇති වෙලා තියෙන තත්ත්වය අපේ රටේ යම් ප්‍රමාණයකට බලන පෑවත් වෙනත් රටවලට බලපාන බලපෑම විසින් ඇති කරන යම් විදිහේ වෙළඳපළ තුළ ඇති කරන හිගයන් සහ ආනයන අපනයන සීමාවන් විසින් යම් බලපෑම ඇති වෙමින් තිබෙනවා. අපි උපරිමයෙන් කළමනාකරණය කරමින් රට තුළ බාණ්ඩ හිගයක් ඇති නොවීමට අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න තමයි අපේ සූදානම. ඒ සඳහා වෙළඳ අමාත්‍යාංශයටත් කෘෂිකර්ම අමාත්‍යාංශයටත් අපි ඒකාබද්ධව වැඩ කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයත් මැදිහත් තන ආරක් සුරක්ෂිතා කමිටුව හැටියටත් අපි මේ පිළිබඳ වැදගත් තීරණ ගනිමින් මැදිහත් වෙනවා. ඒ නිසා අපි හිතනවා රටේ ජනතාවට ලබා දිය හැකි සහන උපරිමයෙන් ලබා දෙනවා. නිසං අයවැයත් තුළ ලබා දිය හැකි සමහර බදු සහන පිළිබඳවත් ඒ වගේම විවිධ ශේෂ්ත්‍රවලට සලකා බැලිය හැකි බදු පිළිබඳවත් අපි අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන් පොත්වල තියෙන බදු වගේ ඒවා පිළිබඳව ඒ වගේම පේයි ටැක්ස් එක පිළිබඳව යම් අවධානයක් යොමු කරලා තියෙනවා. ඔව් ඇත්තටම ඉදිරි මාස 3කට අවශ්‍ය කරන භාණ්ඩ වෙළඳපළ තුළ හිගයක් ඇති නොවෙන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න අපි ආනයනකරුවන් නිෂ්පාදකයන් කර්මාන්තකරුවන් මේ සියලු දෙනාට සාකච්ඡා කරලා තියෙනවා.
7: ආර්ථික ගැටලු සඳහා තිරසර විසඳුම් ලබා දිය යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කළේ.
11: අගෝස්තු මාසයේ දක්වා කාලය ගත්තට පස්සේ වාහන ආනයනය කරන්න ඩොලර් බිලියන 1.3ක් වැය කරලා තියෙනවා. මෙන්න මේ කියන කාරණා යම් ආකාරයකට බලපාලා තියෙනවා මේ විනිමය අනුපාතිකය පිරිහෙන්නට, ඒ තුළ රටට එන භාණ්ඩවල මිල ගණන් වැඩි වෙන්නට, මේ විද ගණන් වැඩිවීම මත උද්ධමනය ඉහළ යන්නට, සියලු ආර්ථික විචල්‍යයන් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි රජය සමහර වෙලාවට එක දෙයකට විසඳුම් හොයන්න යනකොට තව ප්‍රශ්න 10ක් ඒ තුළ මතුවෙන්නට පුළුවන්. එහෙම විසඳුම් නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මේ පවතින தত্ত্বය નિවරදිව විශ්ලේෂණය කරලා ඒ අපිට දෙන්නට පුළුවන් හොඳම විසඳුම මොකද්ද? ඒ විසඳුම කොතරම් දරණීයද, සස්ටේනබල්ද කියන කාරණය සලකා බැලලා ඒ තුලින් ජන ජීවිතයට අවම බලපෑමක් එන විදිහේ වැඩපිළිවෙලක් සහ ජන ජීවිතයේ ඒ තුලින් නගා සිටවන්නට පුළුවන්ද කියන කාරණා පිළිබඳ විශ්ලේෂණය කළා තමයි අපි නිතර තීරණ ගත යුතු වන්නේ.
7: ආණ්ඩුව විපක්ෂයේ මර්ධනය පසකලා ජනතාවට ලබා දුන් ප්‍රතිඥා ඉටු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාතුගඩ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්කමින්. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කළේ විපක්ෂයේ අසත්‍ය චෝදනා එල්ල කරන බවයි.
12: මීට කලින් කිව්වේ ආණ්ඩුව ආවට අනුලතාම ෆයිල් මෙච්චර ප්‍රමාණයක් තිබුණාට කෝ එක ෆයිල්යක්වත් ගත්තේ නැහැ, කවුරුවත් අත්අඩංගුවට ගත්තේ නැහැ. හැබැයි මේක ක්‍රියාත්මකව දැන් කියනවා වේග වැඩි නැද්ද කියලා. දේශපාලන බලයේ හිමි කෙනා නීතියේ උඩින් හිටියේ සාමාන්‍ය ජනතාව සාමාන්‍ය කම්කරු තමයි නීතියට අහුලා තිබුණේ. අන්නේ පරිවර්තනය සිද්ධ වෙලා තිබුණා.
7: අපරාධ වර්ධනය වෙමින් පවතින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි කියා සිටියේ.
13: පාතාලය නතර කරනවා, උඩු සංස්කෘතිය නතර කරනවා, ඔය සියල්ල නතර කරනවායි කියපු අයට මේ කාලය තුළ ඒ සියල්ල වර්ධනය වෙන තත්ත්වයක් අපට පේනවා. කේල් බද්දර පද්මිලා හරි සොමී ඉන්න ඉරගෙවල් වලට වෙලා.
7: නියෝජ්‍ය මාත්‍ය සුනිල් වටකල සඳහන් කළේ සැමට සමානව නීතිය ක්‍රියාත්මක වන බවයි.
14: ගමේ ඉන්න සිරිපාල ගුණදාස තංගමනී හුසෙන් මේ කාටත් අපි සමාන නීතියක් රටට ගෙනල්ලා තිනවා. රටේ නීතිය ක්‍රියාත්මක කරා. ඒක නිසා අපි පංගු බේරුවට නීතිය ක්‍රියාත්මක කරන එක හරියටම පංගු බේරුවට නීතිය ක්‍රියාත්මක කරපු රටක පංගු බේරුවක් නැතුව කාටත් එක සමානව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්න.
7: වෛද්‍යවරුන් විසින් පවත්වාගෙන යන පුද්ගලික ඖෂධ ශාලාද නියාමනයට ලක් කළ යුතු බව සමස්ත ලංකා පුද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති චන්දික ගන්කන්ද මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකට එක්කමෙන්.
15: අපට මිල සූත්‍රයක් කරහා තීර ලාභාංශයක් තිල්ලර වෙළඳාට අවම 118ක තීර ලාභාංශයක් ලබා දෙන්නේ කියලා. ඒ විතරක් නෙමේ, තොග වෙළඳුන්ට අවම 108ක තීර ලාභාංශයක් මිල සූත්‍රයක් කරලා ලබා දෙන කියලා ඔබතුමාගේ මම ගෞරවයෙන් ඉල්ලා හිටනවා. ඒ වගේම වෛද්‍යවරුන් මීටර් 100 ඩිස්පෙන්සරි දාගෙන යනවා. ඒක නිසා ඒ අංශ නියාමනය කළ යුතුයි. අපි AC එක දාගෙන, ඒ වගේම ඖෂධ වේදිකක් තියාගෙන කරන්න පුළුවන් ඔක්කොම ටික කරනවා. අල්ලමුදවරේ පිටින් හැබැයි කෙනාට කිසිම නියාමනයක් ඔහු කැමති ඕන විදිහට බෙහෙත් ටික දෙනවා. එක රටක් එක නීතියක් කරනකොට එහෙම වෙන්න විදිහක් නැහැ.
7: ඖෂධවල ගුණාත්මක භාවය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.
16: ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ආරක්ෂිත ඖෂධයක් වෙනවා වගේම ඒ ඖෂධය නිකුත් කරන ඖෂධ වේදියා ඒ වෘත්තීමේ භාවය සහිතව තැනදී ඉන්නට අවශ්‍යයි. ඒක රජ්‍ය රෝහලවලදීමයි පෞද්ගලික ඖෂධ ශාලාවලත් බලපෑම්. මේක අපේ සමාජ වගකීම. අපි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ශක්තිමත් කරමින් යන්නේ අනේ වෙනුවෙන්. සියලුම ඖෂධ සඳහා අපිට ප්‍රමිති අපි සාති කරන්න ඕන.
7: සුනකේ නෙන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා පනත් කෙටුම් පත සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සාකච්ඡා කිරීමේ අවස්ථාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ මහජන සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරමින් පනත් කෙටුම් පත ඉදිරිපත් කර ඇති බවයි. සුනකේ නෙන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා පනත් කෙටුම් පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත කණ්ණංගර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්කමින්.
17: පනත් කෙටුම්පතේ 4 වෙනි වගන්ති යටතේ අවස්ථාවක යෝජනා කරනවා සුනකෙන් නෙන්නත් කිරීම කළ හැක්කේ පශු වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය හෝ බලගේ බලයලත් අධීක්ෂණය යටතේ. නමුත් දැනට ලංකාව පුරා සිද්ධ වෙන සුනකෙන් නෙන්නත් කිරීම 60% ආවරණයක් ලබාගෙන තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා මෙම සේවාව ලබා දෙන නිසා. ඒ නිසා අපි යෝජනා කරනවා 4 වෙනි වගන්තියේ තියෙන ෂත්වයන් සඳහා යම් සංශෝධනයක් ගෙනීමේ අවශ්‍යතාවය තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට සහ ඇඩිෂනල් එම්ඔයිස්ට මේ සඳහා අවශ්‍ය බලතල ලබා දීමේ අවශ්‍යතාවය තියෙනවා.
7: යුක්රේනයේ කියෙව්හේ දෙවන විශාතම් ප්‍රධාන පාලමට රුසියානු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. රුසියානු ඩ්‍රෝනයානා ප්‍රහාර කිහිපයක් මගින් පිවිට්නේ පාලම විනාශ කර ඇති බවයි නගරාධිපති විටාලි ලිට්ස්කෝ පැවසුවේ. ප්‍රහාරෙන් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල් ලැබූ අතර ප්‍රහාරය සිදුවන අවස්ථාවේ පාලම මත තිබූ වාහන රැසකටද හානි සිදුව තිබෙනවා. රුසියා පැවසුවේ තම ඩ්‍රෝනයානා යුක්රේන් හමුදා සහ හමුදා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට භාවිත කරන පාලම් දෙකකට පහර දුන් බවයි. මේ අතර රුසියාව නිවේදනය කළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු විදේශීය පුරවැසියන් කඩිනමින් යුක්රේනයේ හැර යාමට කටයුතු කරන ලෙසයි. යලි සිරස්තල ඥානසාර හිමියන් අත්අඩංගුවට. කොස්ගොඩ දිස්සකකරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වැඩි. දිස්ත්‍රික්ක කිහිපයකට ඩායා මනතුරු ඇඟවේ. ඩිස්පෙන්සරි නියාමනය කරන්න ඉල්ලීමක්. යුක්රේනයේ දෙවන විශාලතම පාලමට රුසියාවෙන් ප්‍රහාර. සියතු උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ සිත මිලඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැදී සිටින පෑන් පෑපුවත් සමගේ.
0: ලොවපුරා සෙරසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: ලෝකෙ පුරාම ඉන්න ක්‍රිකට් ෆෑන්ස්ලා ආදරෙන් වැළඳගත්ත ලගන් මූවික රිලීස් වෙලා දැන් අවුරුදු 25ක්.
2: ඒ ක්‍රිකට් මැච් එක ආයෙම අපිට අරගෙන එන ලෑස්ති වෙන්නේ අමීර් ඛාන් එක්ක ලගන් මූවි එකේ ඩිරෙක්ටර් ආශුතෝෂ් කුවාරිකර්.
1: ලාල්කාරා ඒ තමයි දෙන්න එකතු වෙලා ක්‍රියේට් කරන්න ප්ලෑන් කරන අලුත්ම මූවි එක.
2: නිදහස් ඉන්දියාවේ පළවෙනි ටෙස්ට් ක්‍රිකට් කැප්ටන් ලාලා අමරනාත්ගේ කැරක්ටර් තමයි මේ මූවි එකේ අමීර් කරන්නේ.
1: 1947 ඉන්දියා පාකිස්තාන් පාටිෂන් එකෙන් පස්සේ ඇති වුණු වෙනස්කම් එක්ක 1952 ඉන්දියා පාකිස්තාන ඓතිහාසික ටෙස්ට් සීරීස් එක ගැන තමයි ස්ටෝරි එක හැදිලා තියෙන්නේ.
2: මූවි එකේ ෂූටින්ග්ස් මේ අවුරුද්දේ අගවෙද්දි පටන් ගන්නවා කියලා තමයි බොලිවුඩ් පැත්තෙන් අපිට ආරංචි වුණේ.
0: Talk of the Town.

0: වැරැත්තක් කිරීම මනුස්ස ගතයක් වුණාට පුරුත්තට වැරදි කිරීම සසරට වැරැත්තක්.
1: ඕනෑම කෙනෙකුට සිල්පදයක් කැඩෙන්න පුළුවන්. හැබැයි ඒක තමන් දැනගත්තු මොහොතේ ඉඳලා මට හදාගන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ ආයති සංවරය කියලා. නිවැරදි කරගැනීම.
0: නිවීම හොයන ගමනේ තැවීම නැති කරගන්න, හැඟීම පාලනය කරගන්න.
1: ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන්ට වහල් වෙලා තමන් අරමුණු ලබා ගන්නව නම් ඒ පුද්ගලයා නිවනට යන්නේ නතර වෙනවා.
0: දහම් මග යන්න, නිවන් සුව විඳින්න, අත උතැස්සන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය වල්පොළ සුමන සෝමීන් වහන්සේ.
3: ෆිනිෂින් වහලක් ලෙස කලරප් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
4: දේශ කල්පනා බාවෙලා පායලා රැපුලා.
5: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
6: ඔයාට මෙහෙම හිතෙනවා.
7: අපි ආයේ හමු නොවෙන.
5: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැනේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
8: සින්දු සියත අනුග්‍රහය.
9: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චාප්තාරේ.
8: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
10: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න
0: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිමවූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011157 4406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
11: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරමිද පරිසරම
12: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
11: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
13: අනේ මෙහෙම
14: හරි කියන්නේ. ඉතින්
15: සංගීත කනවා. මොකද කෑවේ නැද්ද දවල්ට? සංගීත
16: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
17: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
18: අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
19: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
4: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය. ඩග්ලස් & සන්ස්.
1: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් වෙතින්. දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින්. අද තමයි හොඳම දවස.
14: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
0: සියත Between Lady Miss World Sri Lanka 2026
14: ශ්‍රී ලංකේ රූ රැජිනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
0: Theatre Between Lady Miss World Sri Lanka 2026 කිරුලක් උදෙසා තරඟවදින රුවිතියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
5: Title Sponsor
6: ඔබේ සමට දිගුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරු. Between Lady ඔබත් සැනින් දිදුලන්න.
0: Enchanter, the fragrance of French romance.
2: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
12: Oat Max High Strength Liquid Collagen, Obat Adam.

අරහතෝ සම්මා සම්බුද්දස්ස සචේකෝ භික්කවේ ධාරුක්ඛන්தோ උරිමං තීරං උපගච්ඡති න පාරිමං තීරං උපගච්ඡති හීති. ධර්මස්සනාබිලාෂේ සදැහැති වාසනාවන්ත පින්නතුනි, මේ මොහොතේ පින්නත් සියලුම දෙනා බලාපොරොත්තු වෙන්නේ සියත FM ගුවන් විදුලි ඔස්සේ සියලුම දෙනා මේ මොහොත තුළ බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය ඉෂ්ට සිද්ධ කරන්ට බලාපොරොත්තු වන මොහොත. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි පවතින විශිෂ්ට වූ කාරණයක් තියෙනවා. ඒ කාරණය දේශනාව කොතනින් කෙලෙස කොහොම ආරම්භ වුණත් දේශනාවෙහි අවසානය එකම ඉලක්කයක් සාධනය කරනු ලබනවා. එහෙම නැත්නම් එකම දිශානතියකට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන් යොමු වන ආකාරය අපට ඕනෑම සූත්‍ර දේශනාවකින් තහවුරු කරගන්නට පුළුවන්. දේශනාවේ ආරම්භය කුඹුරකින් ආරම්භ වුණත් මාතෘකාව කුඹුරක් මුල් කරගෙන, එහෙම නැත්නම් මාතෘකාව වනාන්තරයක් මුල් කරගෙන, එහෙම නැත්නම් මාතෘකාව ගංගාවක් මුල් කරගෙන, එහෙම නැත්නම් මහා මුහුද මුල් කරගෙන, මේ මොන මාතෘකාවකින් දේශනාව ආරම්භ කරත් දේශනාවේ අවසානය එකම ඉලක්කයක් තහවුරු කරගන්නේ. ඒ තමයි නිර්වාණවබෝධය, ධර්මාවබෝධය. එකම අරමුණක් මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ සෑම දේශනාවක්ම දේශනා වෙනවා. ශ්‍රාවක පිරිසක් විදියට අපිත් ඒ ශ්‍රවණය කරන ලද දහම, ශ්‍රවණය කරන ලද දර්ශනය අපේ ජීවිතයට සමීප කරගත යුත්තේ එම ඉලක්කය සාධනය කර ගැනීම සඳහාමයි. එනිසා මේ පින්වත් සියලුම දෙනා මේ මොහොතේ මේ ශ්‍රවණය කරන ලද ධර්මදේශනාව හදවත තුළ අදිෂ්ඨානයක් ඇති කරගන්න, හිත තුළ අදිෂ්ඨානයක් ඇති කරගන්න, මම මේ ධර්මදේශනාව හොඳට ශ්‍රවණය කරනවා. හොඳට ශ්‍රවණය කරනවා වගේම ඒ දහම් කාරණාව මගේ ජීවිතයේ දිශානතිය වෙනස් කරන ධර්මදේශනාවක් බවට පත් කරගන්නවා කියන අදිෂ්ඨානය, පරමාර්ථය, සිතුවිල්ල හිත තුළ තැන්පත් කරගන්න. මම මේ ධර්මදේශනාව ඇසුරෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබනවා. මගේ ජීවිතයට මේ සෑම දහම් කාරණයක්ම ප්‍රායෝගිකව සමීප කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. අන්න ඒ අදිෂ්ඨානය ඇති කරගෙන අපි ධර්මදේශනාව ශ්‍රවණය කරමු. පින්නතුනි, මා ධර්මදේශනාව සඳහා මාතෘකා කරගන්නේ සංයුක්ත නිකායේ සලායතන වග්ගයේ ආසි විස කොටසට අයිති පිටු අංකය 350 පිටුව දාරුක්ඛන්தோපම සූත්‍රය. සූත්‍රේ නම මොකද්ද? දාරුක්ඛන්தோපම සූත්‍රය. මේ සූත්‍රයේ මුලින්ම සූත්‍ර දේශනාවෙහි නම්හි අර්ථය පිළිබඳ අපි අවබෝධයක් ඇති කරගමු. දාරුක්ඛන්தோපම, දාරුක්ඛඳ, දාරු දැව කඳක්, දැව කඳක් එහෙම නැත්නම් කොටයක් උපමා කරගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක් තමයි මේ දාරුක්ඛන්தோපම සූත්‍ර දේශනාව කියලා හඳුන්වන්නේ. දැන් මේ දාරුක්ඛන්ද අපි හිතුවම මේ උපමා කරගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරාම මේ දේශනාවන් අපේ ජීවිතයට සමීප කරගන්න හරීම පහසුයි. පින්නතුනේ හොඳට මතක තියාගන්න, මේ භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය ගැඹුරු වෙන්න ගැඹුරු වෙන්න සසරට යන එකක්. මොකද ගැඹුරු වෙන්න ගැඹුරු වෙන්න අපට තේරුම් ගන්න බෑ, අවබෝධ වෙන්නේ නෑ. අවබෝධ වෙන්නේ නැති නිසාම තමයි අපි මේ සසරට යන්නේ, මේ සසර දුක් විඳින්නේ. නරක, තිරිසං, ප්‍රේත, අසුර ආදී දුක්ඛිතයන්ට පත් වෙන්න හේතුවම තමයි, සසරට යන්න හේතුවම තමයි අනවබෝධය. ගැඹුරු වෙන්න ගැඹුරු වෙන්න, නොතේරෙන්න නොතේරෙන්න, ටික ටික ටික අපි සසරට යනවා. ඒ වගේමයි ඒකේ අනිත් පැත්ත,
අවබෝධ වෙන්න වෙන්න පැහැදිලි වෙන්න වෙන්න ඒ දේවල් අපි අවබෝධ කරගන්නවා. අවබෝධ කරගන්නවා කියන්නේ නිවනට එනවා. මේ කාරණය මා පැහැදිලි කරන්නට හේතුනේ මේ සූත්‍ර දේශනාවත් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට හරීම කරුණාවෙන් දේශනා කරපු හරීම ලස්සන සරල සූත්‍ර දේශනාවක්. ලස්සනයි, අවබෝධ කරගන්න පහසුයි, හරීම සරලයි. ඒ නිසාම මේ දේශනාව මුල් කරගෙන බොහෝ පිරිසක් ධර්ම අවබෝධය ලැබුවා කියලා සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙනවා. මොකද ඒ සූත්‍ර දේශනාව එතරම්ම සරල නිසා, එතරම්ම අවබෝධ වන නිසා. මේ සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අයෝධ්‍යා නගරයේ ආසන්නයේ තියෙනවා හරිම ලස්සන ගංගාවක්. ඒ ගංගාවේ නම තමයි ගංගා. දැන් භාරතයේ තියෙනවනේ ගංගා කිහිපයක් ප්‍රධාන. ගංගා, යමුනා, අචිරවතී, සරබූ, මහී කියන ගංගා, පංචමහා ගංගා. මේ අතර ප්‍රධාන ගංගාවක් තමයි ගංගා කියන ගඟ. මේ නම් කරද්දිත් ගංගා කියන ගඟේ නම එන්නේ මුලින්ම. ඒක එතරම් විශේෂ ගඟ. මේ ගඟ සමීපෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් සමග බොහොම විවේකීව වැඩ ඉන්නවා. සාමාන්‍යයෙන් භාග්‍යවතුන් වහන්සේ බොහෝ වෙලාවට රජමාලිගා බඳු, රජමාලිගා, සිටුමාලිගා වගේ ආරාම හදලා තියෙද්දී බුදුරජාණන් වහන්සේ හරීම කැමති ආරණ්‍යවලට, වෘක්ෂමූලවලට, ඒ වගේම වනාන්තරවලට භාග්‍යවතුන් වහන්සේ ගොඩක් ක්‍රියාශීලී වුණා. අපිට මේක හොඳට තහවුරු කරගන්න පුළුවන් කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේගේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම, මේ හැම එකක්ම ඉෂ්ට සිද්ධ වෙන්නේ අර මහා ජේතවනාරාමය, පූර්වාරාමය, මේ වගේ මහා දැවැන්ත විහාරස්ථාන, රජමාලිගා වගේ පන්සල් තියෙද්දිත් භාග්‍යවතුන් වහන්සේ මේ මූලික දේවල් ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම, ප්‍රථම ධර්ම දේශනාව, මේ හැම එකක්ම භාග්‍යවතුන් වහන්සේ ඒ බුද්ධ චරිතය ඇසුරෙන් සිදුවෙච්ච විශිෂ්ට හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ වුණේ ස්වභාව සෞන්දර්යයත් එක්ක. ඒ ශාස්ත්‍රවරයාගේ තියෙන විශේෂ ලක්ෂණයක්. ඒ ශාස්ත්‍රවරයා තමගේ ශ්‍රාවකයන් මෙහෙවන්නේත්, ඒ ධර්ම මාර්ගයට, ඥාන මාර්ගයට යොමු වෙන්න යොදවන්නේත්, භාවනා කරන්න, කර්මස්ථාන දීලා යොමු කරන්නේ හැම වෙලාවකම ස්වභාව සෞන්දර්යයත් එක්ක, ගහකොළ සතාසි උපාවත් එක්ක, යෙදෙන පරිසරයත් එක්ක. බුදුරජාණන් වහන්සේ ඇලුම් කරා. ඒ වගේමයි භාග්‍යවතුන් වහන්සේ අයෝධ්‍යා නගරේ ගංගානම් නදිය අසබඩ භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක පිරිසත් එක්ක බොහොම විවේකීව වැඩ ඉන්නවා. බොහොම විවේකීව වැඩ ඉද්දී භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක පිරිසට කතා කරලා කියනවා, ඔබට පේනවද මේ ගංගාව පහළට ගලා බසිනවා. දැන් මේ දීර්ඝ සාකච්ඡාවක් භික්ෂුන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේත් අතර බොහොම හිතයිෂී ලෙන්ගතු සමීප සාකච්ඡාවක්. මේ සාකච්ඡාවේදී භාග්‍යවතුන් වහන්සේ අහනවා තමන්ගේ ශ්‍රාවකයන්ගෙන්, පේනවද ඔබලට මහණෙනි විශාල ජල කඳක් පහළට ගලාගෙන යනවා? එසේ ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේ අහනවා, ඒ ජලකඳ කොහාටද ගහගෙන යන්නේ? ස්වාමීනි, ජලකඳ ගසාගෙන යන්නේ මහ මුහුදට. ඒ මහ මුහුදට වතුර පාර ගහගෙන යද්දී ඒ වතුර පාරත් එක්ක ඒ වෙලාවේ කොටයක් යනවා. ඒ කියන්නේ දර කඳක්, දාරු කන්දෝපමනේ සූත්‍රේ නම. දර කඳක් පහළට ගහගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා බොහොම හිමීටනේ ගඟ ගලන්නේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පෙන්නනවා, මහණෙනි ඔබලාට පේනවද අර දර කඳක් පහළට ගහගෙන යන වතුර පාරත් එක්ක? එසේ ස්වාමීනි, අපිට පේනවා. ඔබ හිතන්නේ මහණෙනි ඔය දර කඳ අවසන් වෙන්නේ කොහෙන්ද? ස්වාමීනි, අවසන් වෙන්නේ ගහගෙනම, දිගටම ගහගෙන ගියොත් කොහෙන්ද අවසන් වෙන්නේ? මහ මුහුදෙන් තමයි අවසන්. භාග්‍යවතුන් වහන්සේ අහනවා, මහණෙනි ඔබ හිතනවද ඔය ගහගෙන යන හැම දර කඳම මහ මුහුදට යනකම්ම යනවද කියලා? නෑ ස්වාමීනි,
යන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි, ඔය ගංගාවේ ගහගෙන යන සෑම දරකඳක්ම මහමූදට යන්නේ නෑ. බොහොම සුළු ප්‍රමාණයක්, සිය ගානකින් දහස් ගානකින් එකක් තමයි මහමූදට ගහගෙන යන්නේ. ඒ අනෙකුත් සෑම දරකඳක්ම කුමන හෝ හේතුවක් මත විනාශ වෙලා යනවා. බොහොම සීමිත ප්‍රමාණයක් තමයි, දහස් ගණනකින් ලක්ෂ ගණනකින් එකක් තමයි මහමුහුදට යනකම් නිරුපද්‍රිතව යන්නේ. එහෙම බැලුවෝතින් ඒ දරකඳ බොහොම ශක්තිමත් විශිෂ්ට වූ දරකඳක් වෙන්න ඕන මහමුහුදට යනකම්ම නිරුපද්‍රිතව යන්න. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කරනව, මහණෙනි, ඔය ගහගෙන යන දරකඳන් සමහර වෙලාවට කාරණා කීපයක් නිසා විනාශ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව කාරණා අටක් මේ දරකඳ විනාශ වෙන්න හේතු වන. බලන්න, භාග්‍යවතුන් වහන්සේට රජමාලිගාවක ඉපදිලා රජමාලිගාවක ජීවත් වෙලා බුද්ධත්වයට පත් වුණත් උන්වහන්සේගේ සර්වඥතා ඥාණයට අභියෝග කරන්න බෑ කිසි කෙනෙකුට. උන්වහන්සේට මේ ස්වභාව සෞන්දර්යයේ තියෙන දේවල් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේට තියෙන අවබෝධය කෙතරම් විශිෂ්ටයිද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කාරණා අටක් නිසා තරකඳ විනාශ වෙන්න පුළුවන්. පළවෙනි එක, මොහොතට නොයා තියෙන්න පුළුවන් කාරණා අටක් මුල් කරගෙන. පළවෙනි එක, මහණෙනි,

නැත්නම් වතුර පෙඟිලා මේ ගඟ මැද ගිලිලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ගඟ මැද මඩි එරිලා ගිලෙන්නත් පුළුවන්. එතනින් ඒ ගමන නතර වෙන්න පුළුවන්. බලන්න, කොටය මේ ගඟ මැද ගිලිලා මඩි එරිලා, එහෙම නැත්නම් කොටේ පෙඟිලා බරට යට ගිහිල්ලා අර ගඟ මැද්දෑවේ වැලි අතර මඩ අතර මේක එරිලා නතර වෙන්නත් පුළුවන්. එහෙම වුණත් මේ කොටය මහමුහුදට යන්නේ නෑ මහණෙනි. ඒ විතරක් නෙමෙයි, හතරවන කාරණය භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. මහණෙනි, ඔය ගංගාවල් මැද තියෙනවා පර්වත, කළුගල් පිහිටි භූමි. ඒ විතරක් නෙමෙයි, වැලි වලින් හැදිච්ච පුංචි පුංචි දූපත්තගේ ගංගාවල් මැද තියෙනවා. ඒ වගේ දූපතකට, එහෙම නැත්නම් පර්වතයකට, වැලි වලින් හැදිච්ච තැනකට මේ ලී කොටය ගොඩ වුණෝතින් වතුර පාරත් එක්ක මහමුහුදට යන්නේ නැහැ. මහමුහුදට යන්න විදියක් නැහැනේ. ඒ ගොඩ බිමට මේ ලී කැබැල්ල ගොඩ බිමට ගිහිල්ලා. එතකොට යන්න විදියක් නැහැ. ඒ විතරක් නෙමෙයි, මේ දරකඳ පාවෙනවා දැකලා මිනිස්සෙක් මේ දරකඳ ගත්තෝතින් ඒත් මේ දරකඳ මහමුහුදට යන්නේ නැහැ. ඇයි? මිනිස්සෙක් විසින් පරිහරණය සඳහා අරගෙන. ඒ නිසා යන්නේ නැහැ දරකඳ. ඒ විතරක් නෙමෙයි, මිනිස්සෙක් නොවන කෙනෙක් ගන්නත් පුළුවන්. සතෙක් ගන්න පුළුවන්. වටිනා කියන දරකඳක් නම් දෙවියෙක්ගේ පරිහරණයට උනත්, දෙවියෙක්ගේ වාසයට උනත් ගන්න පුළුවන්. මොකද සඳුන් වැනි වටිනා කියන දැව වර්ගයක, ඒ වගේම පිරිසිදු දැව වර්ගයක දෙවියෙක්ගේ වාසස්ථානයක් බවට පත් වෙන්නත් පුළුවන්. මිනිස්සෙක් නොවන කෙනෙක්ගේ, සතෙක්ගේ වෙන්නත් පුළුවන්. වෙනත් ගාන්ධර්වයේ යක්ෂයෙක්ගේ පරිහරණයට යෙදෙන්නත් පුළුවන්. ඒ වගේ මිනිස්සෙක් නොවන කෙනෙක් ගන්නත් පුළුවන්. ඒ හයවන කාරණය. හත්වන කාරණය, දිය සුලියකට හසු වෙලා, එහෙම නැත්නම් බාහිර උපද්‍රවයක් නිසා මේ දරකඳ විනාශ වෙලා යන්නත් පුළුවන්. ඒ කියන්නේ වෙනත් පරිබාහිර දිය සුලියකට අහු වෙලා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන්නත් පුළුවන්. මේ වගේ බාහිර උපද්‍රවයක් නිසා මේ දරකඳ විනාශ වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අභ්‍යන්තර උපද්‍රවයක් නිසා. ඒ කියන්නේ දරකඳ ශක්තිමත් නැත්නම්, එතරම් ප්‍රබල අරටුවක් දරකඳේ නැත්නම් ඒත් විනාශ වෙලා යන්න පුළුවන්. මේ කාරණා අට මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඔය කියන මේ අර ගඟේ ගහගෙන යන දැවකඳ විනාශ වෙන්න පුළුවන්. හැබැයි මේ කාරණා අටෙන් එකක්වත් බලපෑවේ නැති වුණොත් මොකද වෙන්නේ? දරකඳ යනවා මහා සාගරය දක්වාම. අන්න එහෙම දරකඳක් ගහගෙන යන්නේ බොහෝම කලාතුරකින්, බොහොම දුර්ලභයි. ඒකනේ මහමුහුදේ ලොකු ප්‍රමාණයක් මෙවැනි දරකඳන් අපවිත්‍ර දේවල් මහමුහුදේ නැත්තේ. මොකද බොහෝම සුළු ප්‍රමාණයක් තමයි ඔන්න ඔය කියන කාරණා අටෙම්ම බේරිලා යන, ඔය කාරණා අටෙම්ම, ඔය උපද්‍රවයන් අටෙම්ම බේරුණු දැවකඳක් පමණක්මයි මහා සාගරයට යන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව මහණෙනි, බුද්ධ ශ්‍රාවකයාටත් නිවන් මාර්ගයට යොමු වෙන්නට නම් මෙන්න මේ කාරණා අට අතික්‍රමණය කළ යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හරියටම මෙන්න මේ කියන කාරණා අට හා සමාන වෙනවා. බුද්ධ ශ්‍රාවකයෙකුත් මෙන්න මේ කියන කාරණා අටෙන් වළකින්න පුළුවන් නම් ප්‍රත්‍යක්ෂයි ධර්ම අවබෝධය ලබනවා. දැන් මේකේ තේරුම හිතන්න, මේ සූත්‍රය ඇසුරු කරගෙන යම් බුද්ධ ශ්‍රාවකයෙකුට මාර්ගඵලයන්ට පත්වීමට උත්සුක වන, උනන්දු වන බුද්ධ ශ්‍රාවකයෙකුට ප්‍රත්‍යක්ෂ වශයෙන්, නියත වශයෙන් මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන කාරණා අටෙන් මිදෙන්න පුළුවන් නම්, වෙන්නෙන්න පුළුවන් නම් ධර්ම අවබෝධය මේ භවය තුළම ලැබිය හැකි විශිෂ්ට වූ දර්ශනයක් භාග්‍යවතුන් වහන්සේ දරකොටයක් මුල් කරගෙන දේශනා කරනවා. බලන්න උන්වහන්සේගේ තියෙන සර්වඥතා ඥානයේ ප්‍රබලත්වය. බලන්න මහා මුහුද දැන් බුද්ධ ශ්‍රාවකයාට දේශනා කරන කාරණා ටික. මහා මුහුද කියන්නේ නිර්වාණ අවබෝධය, ධර්ම

0: අවබෝධය රහත්භාවයට පත්වීම කියන කාරණය හා සමානයි. උපමාවක් මහමුහුද. බුද්ධශ්‍රාවකයා දරකොටය හා සමානයි බුද්ධශ්‍රාවකය. එවගේම මේ දරකොටය නිවන මහමුහුදට යනවා, මහමුහුදට ගියා කියන්නේ මහමුහුද කියන්නේ නිවන හා සමානයි. එවගේම මේ ගංගාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එවගේම මේ ගංගාවේ ගමන් කරන වේගය, ගමන් කරන දිශානතිය, ගමන් කිරීමේ සැකසුම, මේ හැම දෙයක්ම යෝනිසෝ මනසිකාරයට අයිති. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන. දැන් බලන්න, දර කඳ දර කොටේ නැමති බුද්ධශ්‍රාවකයා වේගය සහ එම පහසුකම් නැමති යෝනිසෝ මනසිකාරයේ ඇත්ත ඇති සැටියෙන් දකිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමති ගඟේ මහමුහුද නැමති නිර්වාණයට යන්ට තරම් බුද්ධ ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕන. දැන් බලන්න, මේ කාරණා අටෙන් ශක්තිමත් වෙච්ච බුද්ධ ශ්‍රාවකයා මේ දහම තුල ලැබිය යුතු පහස ලබනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය තුල පැහැදිලි කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මෙගොඩට පැමිණීම. දැන් බලන්න, මේ කියන කාරණා අටම දරකොටය මහමූදට යන්නේ නැතුව අතරමග නතරවන කාරණා අට හා සමානයි. බුද්ධශ්‍රාවකයා නිවන් දකින්නේ නැතුව, ධර්ම අවබෝධය ලබන්නේ නැතුව, මේ විශිෂ්ට දර්ශනයේ පහස ලබන්නේ නැතුව මිය පරලොව යෑම, මරණයට පත්වෙනවා. මෙන්න මේ කාරණා අටෙන් එකකට සමීප වෙලා. දැන් බලන්න, ඔබ මේ දර්ශනය, මේ දහම් කාරණය ප්‍රායෝගිකව ජීවිතයට සමීප කරගන්න. මේ කාරණා අටෙන් එකක් හරි ජීවිතයට සමීප කරගත්තොත් ඒ බුද්ධ ශ්‍රාවකයා දහම අවබෝධ කරගන්නේ නැහැ, නිවන් දකින්නේ නැහැ, මේ යථාර්ථය අවබෝධ කරගන්නේ නැතුව බල්ලෙක් කපුටෙක් වගේ මැරිලා යනවා. මම බල්ලෙක් කපුටෙක් කිව්වා කියලා විශේෂයෙන් හිතන්න එපා. මොකද මේ ශාසනය තුල අග්‍රඵලය ලබන්නේ නැතුව අඩුම තරමේ සද්ධානුසාරීවත් වෙන්නේ නැතුව මිය පරලොව යනවනම් ඒ මරණයත් බල්ලෙක් කපුටෙක්ගේ මරණයත් අතර කිසිම වෙනසක් නැහැ. මොකද බල්ලෝ කපුටොත් කාලබීලා මැරිලා යනවා, මිනිස්සුත් කාලබීලා මැරිලා යනවා. කිසිම වෙනසක් නැහැ. හැබැයි මිනිස්සෙකුගේ වෙනස විශිෂ්ටත්වය තීරණය වන්නේ එකම හේතුවක් මත. ඒ එකම හේතුව ධර්ම අවබෝධය ලැබීම, දහමෙහි පහස විදීම තුළ පමණක්මයි. දැන් බලන්න, මේ කාරණා අටට යොමු වෙච්ච පුද්ගලයා මේ සසර නැවතත් ගමන ආරම්භ කරනවා. හැබැයි මේ කාරණා අටෙන් මිදෙන කෙනා අර කොටය මහමුහුදට ගමන් කරනවා වගේ නිර්වාණ අවබෝධය ලබනවා. පළවන කාරණය, දැන් බලන්න, ඔබේ ජීවිතයට මේ දහම් කාරණාව සමීප කරගන්න. ඔබේ ජීවිතය තුළ මේ කියන එක එක කාරණාවන් තිබෙනවාද, අන්තර්ගත වෙලා තියෙනවද කියලා කල්පනා කරන්න. ඒ කල්පනා කරලා එවැනි දේවල් තියෙනවනම් ඉන් මිදීමට දක්ෂ වෙන්න. එහෙම වුණොත් මේ භවය තුළ ප්‍රත්‍යක්ෂයි ධර්ම අවබෝධය ලබනවා. දේශනාවේ දක්වනවා පළමු කාරණය, මෙගොඩට මේ දරකඳ මෙගොඩට පැමිණීම. දැන් මේ කාරණයත් එක්ක සාපේක්ෂව සාකච්ඡා කරද්දී මෙගොඩ කියලා දක්වන්නේ හරිම මේ කොටය උපමාවට ගත්තට ඒ කොටය හා යෙදෙන කරුණ හරියටම සමානයි අපේ ජීවිතයට යෙදෙන. මෙගොඩට කොටය පැමිණීම එනම් තමන් තුළ පවතින ඉන්ද්‍රියන්ට වහල් වීම. මෙගොඩ කියන්නේ තමන්ගේ පැත්තනේ. එතකොට තමන්ගේ පැත්තට බලපවතින ඉන්ද්‍රියන්ට වහල් වීම. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, එහෙම නැත්නම් හිත, මෙන්න මේ කියන ඉන්ද්‍රිය හයට අපි යටත් වෙනවා. දැන් බලන්න පින්නතුනි, මේ ඉන්ද්‍රියන්ට වහල් වීම තුළ අපි ඇහෙන් රූප බලනවා. අපිව තෘප්තිමත් කරන්න, අපි සතුටු කරන්න එක එක අරමුණු එකතු කරනවා. ඇහෙන් රූප එකතු කරනවා. මේ එකතු කරන හැම දෙයක්ම ඇස, කන, නාසය, දිව, ශරීරය මුල් කරගෙන මනස මුල් කරගෙන එකතු කරනවා. ඒ එකතු කිරීම මුල් කරගෙන දැන් බලන්න, බුද්ධ ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕන තමන්ගේ ඉන්ද්‍රියන් තමන් පාලනය කරන්න තරම්වත් දක්ෂ වෙන්න ඕන. අන්න ඒ බුද්ධ ශ්‍රාවකයාට මේ ශාසනය තුල අග්‍රඵලය ලබන්න පුළුවන්. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ දක්වන හරිම ලස්සන කතාපුවතක් තියෙනවා. ඔය බාහ්‍ය දාරුචීරිය කතාව. බාහ්‍ය දාරුචීරිය කියන්නේ මේ සම්බුද්ධ ශාසනය තුල කෙටිම කාලෙකින් මාර්ගඵලයන්ට පත්වෙච්ච ශ්‍රාවකේ, අසෝ මහ ශ්‍රාවකයන් අතර එක්කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වැඩම කරනවා. භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට කියනවා, ස්වාමීනි මට බණපදයක් කියන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරුචීරියට කියනවා, බාහ්‍ය මම පිණ්ඩපාත යන ගමන් මේ බණ කියන වෙලාව නෙමෙයි. ඒ වෙලාවේදී නැවත බාහ්‍ය දාරුචීරිය කියනවා, ස්වාමීනි මට එක බණපදයක් කියන්න. නැවත භාග්‍යවතුන් වහන්සේ බාහ්‍යට කියනවා, බාහ්‍ය දැන් මේ පිණ්ඩපාත යන වෙලාව බණ කියන වෙලාව නෙමෙයි. නැවත ඉල්ලනවා, ස්වාමීනි මට එක බණපදයක් කියන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බලනවා මේ බාහ්‍ය දාරුචීරියගේ පුණ්‍ය ශක්තිය දිහා, කර්ම ශක්තිය දිහා. භාග්‍යවතුන් වහන්සේ බාහ්‍යට බණ කියනවා. බාහ්‍ය දිත්තේ දිත්ත මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. බාහ්‍ය මේ ඇසෙන් ගන්න අරමුණු, කනෙන් ගන්න අරමුණු, නාසයට ගන්න අරමුණු, දිවට ශරීරයට ගන්න අරමුණු නිසාම තමයි අපි ඒව ග්‍රහණය කර ගැනීම නිසාමයි සසර යන්නේ. මේ ඇහැට ලැබෙන රූපය රූපයක් පමණක්මයි කියලා හිතන්න. මේ බාහිර ඇසෙන් ගන්න රූප තුල මේ රූපවල කාමය නැහැ. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ බාහිර රූපවල කිසිම කාමයක් නැහැ. අභ්‍යන්තරේ අපේ ඇහෙන් බලලා ඒ රූපය අපි කාමයක් විදියටත් ග්‍රහණය කරගන්න පුළුවන්, කාමය නොවන දෙයක් විදියට ග්‍රහණය කරගන්න පුළුවන්. දැන් බලන්න, එක භික්ෂුන් වහන්සේ නමක් දවසක් භාවනා කරනවා. උන්වහන්සේ කරන්නේ මේ අට්ටික සංඥාව. එක්තරා පුරුෂයෙක් කාන්තාවක් සොයමින් වනාන්තරේ සැරිසරනවා. මේ භික්ෂුන් වහන්සේ වැඩ ඉන්නව දැකලා මේ තරුණ පුරුෂයා මේ භික්ෂුන් වහන්සේගෙන් අහනව ගිහිල්ලා, රූමත් ලස්සන කාන්තාවක් ගමන් කරනවා දැක්කද, මෙතනින් ගියාද කියලා අහනවා. දැන් මේ භාවනා කරන යෝගාවචර භික්ෂුව කියනවා, කාන්තාවක්ද ලස්සනද කැතද දන්නේ, කාන්තාවක්ද පිරිමියෙක්ද කියලා නම් දන්නේ නැහැ, හැබැයි ඇටසැකිල්ලන්නම් ගියා දැක්ක කියලා. ඇයි ඒ? උන්වහන්සේ අට්ටික සංඥාව තමයි මෙනෙහි කරමින් ඉන්නේ. දැන් බලන්න, අර ඔබ සියුම්ම මේ කාරණය හිතන්න, අර රූමත් කාන්තාව හොයමින් යන තරුණයට ඒ කාන්තාව කාමුක වස්තුවක්. හැබැයි අට්ටික සංඥාව මෙනෙහි කරන, ඒ කියන්නේ අට්ටික සංඥාව මෙනෙහි කරන යෝගාවචර භික්ෂුවට ඒකාන්තාවම භාවනා කරන්න අරමුණක්. බලන්න දෙදෙනාට ඒ දෙක පිහිටන හැටි. කාමුක වස්තුව හොයන ඒ තරුණ පුරුෂයාට අර ලස්සන කාන්තාවක්, ඒ වගේම අට්ටික සංඥාව මෙනෙහි කරන භාවනාව ප්‍රගුණ පුහුණු කරන අර අස්තීන් ගැන ඇට පිළිබඳව අරමුණු කරගෙන භාවනා කරන භික්ෂුවට ඒ කාන්තාව ඇටසැකිල්ලක් වගේ පේන්නේ. ඒ කියන්නේ භාවනා කරන්න කමටහනක් ලැබෙනවා එතෙන්දී. ඒ නිසා බාහිර රූපවල කාමේ නැහැ. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. බලන්න, ඒ දකින ඇසෙන් ග්‍රහණය කර ගැනීමත් ඒ ග්‍රහණය තුල අපි හිතන ආකාරයේ විදියටත් සාපේක්ෂකව තමයි ඒක තීරණය වෙන්නේ. දැන් බලන්න, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ඉන්ද්‍රියන්ගෙන් මේ ඉන්ද්‍රියන්ට වහල් වෙලා තමන් අරමුණු ලබා ගන්නව නම්, අරමුණු ග්‍රහණය කර ගන්නව නම්, අන්න ඒ ග්‍රහණය කර ගැනීම නිසාම ඒ පුද්ගලයා නිවනට යන්නේ මේ ගොඩට දර කොටේ ගියා වගේ නතර වෙනවා. පළවෙනි කාරණය. දෙවන කාරණය, ඒ ගොඩට යන්නත් පුළුවන් දර කොටේ. ඒ වගේමයි මේ පුද්ගලයා බුද්ධ ශ්‍රාවකයා ඒ ගොඩට ගියෝතින් ඒත් නිවනට යන්නේ නතර වෙනවා. මොකද්ද ඒ ගොඩ? අර ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියන්ට මම කිව්ව නේද, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම වස්තුන් නියදෙනවා කියලා. අන්නේ පංචකාම වස්තුන් අදාළ වෙනවා. බලන්න අපිට මේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයෝ ගැන කොච්චර හිතනවද කිව්වොත්, උන්වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ හිතන්නේ තමන්ගේ ශ්‍රාවකයෝ ගැන විතරක්මයි කියන එක තහවුරු වෙනවා මේ දේශනාවේ. අපේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංචකාම වස්තුන් ලැබෙනවනේ. දැන් මේ පංචකාම වස්තුන් හිතන්න, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ, ඇස කන නාසය දිව ශරීරය. දැන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන එගොඩට ගියෝතින්, ඒ කියන්නේ ඒ ඉන්ද්‍රියන් තියෙන්නේ අභ්‍යන්තරේ නෙමෙයි, බාහිර එහා පැත්තේ එගොඩ. දැන් බලන්න මේ හැම එකක්ම සමානයි ඈ, එකින් එකට. මෙගොඩ තියෙන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්, මේ පැත්තේ තියෙන්නේ, එහා පැත්තේ තියෙන්නේ බාහිර ඉන්ද්‍රියන්. මේ බාහිර ඉන්ද්‍රියන්ට වහල් වුණත් ඒකම තමයි, එලෙසමයි. දැන් බලන්න ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පහට භාග්‍යවතුන් වහන්සේ ලබා දෙනවලු පිලිසරණ තමන්ගේ ශ්‍රාවකයන්ට මේ ඉන්ද්‍රියන් රැකගන්න, ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්න උන්වහන්සේ පිලිසරණක් වෙනවා. ඒ මොකද්ද? හිත, මනස. හිතින් මේ ඉන්ද්‍රියන් පහම පාලනය කරන්න පුළුවන්ද බැරිද? ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පහම හිතින් මනසින් පාලනය කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. උත්සාහ කරන බුද්ධ ශ්‍රාවකයාට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ වස්තුන් අපිට පාලනය කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙමනම් මේ පාලනය කරන්න පුළුවන් වෙන්නේ නිවැරදි අරමුණක් තියාගත්තෝ තින්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පාලනය කරන්න පුළුවන් නිවැරදි අරමුණක් තියෙන්න ඕන. බලන්න ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන්ට තියෙන එකම පිලිසරණ හිත විතරක්මයි. හිත පාලනය කරගත්තම ප්‍රමාණවත්. ගොඩාක් දේවල් පාලනය කරන්න නෑ, හිත පාලනය කරගන්න ඕන. හිත පාලනය කර ගැනීමට තියෙන එකම පිලිසරණ මොකද්ද? සතිය. බලන්න ශාස්ත්‍රෝරයාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයෝ ගැන කෙතරම් පිලිසරණක් වුණාද කියලා. උන්වහන්සේ ශ්‍රාවකයන් තුළ පවතින ඉන්ද්‍රියන් පාලනය විෂෙහිම ශ්‍රාවකයන්ට ඒ අවශ්‍ය දැනුම, පරිපූර්ණ දැනුම ලබා දෙනවා. ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් රැකගන්න තියෙන එකම පිලිසරණ හිත පමණක්මයි. හිත පාලනය කර ගැනීම පමණක්මයි. හිත පාලනය කරගන්න පහසු වෙන එකම පිලිසරණ සතිය, සිහිය පිහිටුවා ගැනීම පමණක්මයි. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් කෙරෙහි කෙතරම් කරුණාවකින්, කෙතරම් මෛත්‍රියකින් මේ කාරණා පැහැදිලි කරලා තියෙනවද කියලා. ඒ විතරක් නෙමෙයි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තුන්වන කාරණය. සමහර කොටන් තියෙනවා, සමහර දරකඳන් තියෙනවා ගඟ මැදම ගිලෙනවා. ඒ කියන්නේ පෙඟිලා, එහෙම නැත්නම් මඩි එරිලා වැලි වලින් වැහිලා ගඟ මැදම ගිලෙනවා. එය භාග්‍යවතුන් වහන්සේ සමාන කරන්නේ නන්දි රාගය. එනම් කැමැත්තෙන් ඇලීම. දැන් බලන්න අපි බාහිර දේවල් වලට කැමැත්තෙන් ඇලෙනව නේද? දැන් මුලින් කතා කරේ අභ්‍යන්තර දේවල්. දැන් කතා කරන්නේ බාහිර. දැන් බාහිර දේවල් වලට කැමැත්තෙන් ඇලෙනව නේද? දැන් අපි ඒකට හොඳම උදාහරණය පින්නතුනේ දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවෝ අපි දේවදත්ත කියලා නිකන් නම භාවිතා කරන්න ඇත්තටම සුදුසු නෑ. මොකද උන්වහන්සේ අෂ්ට සමාපatti දක්වාම දියුණු කරපු අර්ධිමත් බුද්ධ ශ්‍රාවකේ, අර්ධිමත් බුද්ධ ශ්‍රාවකේ. ඒ බුද්ධ ශ්‍රාවකයා පිරිහෙන්නේ මක් නිසාද? කැමැත්තෙන් ඇලීම නිසා. මොකද්ද කැමැත්තෙන් ඇලුනේ? තනතුරට. තමන්ටත් අවශ්‍ය වුණා බුදුරජාණන් වහන්සේ වගේ ඒ බුදුවරයාගේ තනතුර ලබා ගැනීමට කැමැත්තක් ඇති වුණා. ඒ වෙනුවෙන් තමයි මේ කරපු හැම අකුසලයක්ම කරේ. පින්නතුනේ මේ කැමැත්තෙන් ඇලීම කියන එක භාග්‍යවතුන් වහන්සේ එක කාරණාවක් විදියට, ඒ කියන්නේ නන්දි රාගය කියන එක කාරණයක් විදියට දේශනා කරන්නේ, මෙය එතරම්ම බරපතලයි. පින්නතුනේ බලන්න, අර්ධිමත් බුද්ධ ශ්‍රාවකයෙකුගේ අර්ධිය පිරිහෙන්න, අර්ධිමත් බුද්ධ ශ්‍රාවකෙක් සතර අපායට යන්න හේතු වන දෙයක් තමයි නන්දි රාගය කියන එක. කැමැත්තෙන් ඇලීම, කැමති වෙනවා විවිධ දේවල්ලට. මේක බොහොම ගැඹුරු අර්ථකථනයන් ඔස්සේ විග්‍රහ කරන්න පුළුවන්. නමුත් හිතන්න, සරල අවබෝධයක් ඇතිකරගන්ට උත්සුක වෙන්න, උනන්දු වෙන්න නන්දි රාගය කැමැත්තෙන් ඇලීම කියන කාරණයක් මුල් කරගෙන, එයත් එක්ක ඒ පුද්ගලයාගේ මෙලොවත් පරිහානියට පත් වෙනවා, එපමණක් නෙමෙයි පරලොවත් පරිහානියට පත් වෙනවා. දේවදත්ත හාමුදුරුවෝ උදාහරණයට ගත්තම අපිට හරියම පහසුයි මේ ධර්ම විග්‍රහය අවබෝධ කරගන්න. පින්නතුනේ බලන්න, ගඟ මැද්දෑවේ ගිලෙනවා වගේ, ගඟ මැද්දෑවේ ගිලුනම කිසිම පිළිසරණක් නැහැ. දැන් එගොඩට දර කඳක් ගියෝතින් කොහොම හරි ආයි ගඟට දාගන්න පුළුවන්. මෙගොඩට දර කඳක් ගියෝතින් ආයේ ගඟට දාගන්න පුළුවන්. හැබැයි ගඟ මැද ගිලුනා කියන්නේ කිසිම පිළිසරණක් නැහැ. ඒ වගේමයි නන්දි රාගය කියන එක. එතරම්ම බරපතලයි කැමැත්තෙන් විවිධ දේවල් වලට ඇලීම. අපේ ජීවිතයේ මේ දහම් කාරණාව සමීප කරගෙන මෙය ප්‍රායෝගිකව යොදවන්න පුළුවන් නම්, මෙයුනුත් අත් මිදෙන පුද්ගලයාට ඔන්න මහමුහුදට යන්න අවස්ථාව යෙදෙනවා. නමුත් එහෙම අවස්ථාව යෙදුනත් සමහර වෙලාවට හතරවන කාරණය, ගඟ මැද තියෙනවා පුංචි පුංචි භූමි. සමහර වෙලාවට පර්වත වෙන්න පුළුවන්, සමහරලාට වැලි වලින් හැදිච්ච, කුණු වලින් හැදිච්ච තැන් වෙන්න පුළුවන්. ඒ තැන් නිර්මාණය වෙලා තියෙනවා, කුණු කසල වලින් හැදිච්ච තැන් වෙන්න පුළුවන්. ඒ තැනකට මේ ලී කඳ ගොඩ ගසන්න පුළුවන්. ඒට උදාහරණය ලබා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට ගිජු වෙනවා. දැන් බලන්න, බුද්ධ ශ්‍රාවකෙක් විදියට දන් දෙද්දි, සිල් රකිද්දි, භාවනා කරද්දි, බණ අහද්දි, විවිධ පින්කම් ඉෂ්ට සිද්ධ කරද්දි සමහර වෙලාවට පින්නතුනේ අපි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට ගිජු වෙනවා. ඒ ගිජු වුණාම අපි තුල මානය ටික ටික ටික ටික වර්ධනය වෙනවා. අනාගාමී වුණත් මානය ඇති වෙන්න පුළුවන්. බලන්න, දස සංයෝජනවල සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටික, රූපරාග, අරූපරාග, මාන. බලන්න, අටවෙනියට මානයේ දෙන්නේ දස සංයෝජනවල. ඒ කියන්නේ අනාගාමී වුණත් මානය කියන එක තියෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සමග මේ චන්න තෙරුන් වහන්සේගේ කතාව ජීවිතයට සමීප කරගන්නකෝ. මානය කියලා ගත්තොත් සෙය්‍යමාන, සදිසමාන, හීනමාන, මානාතිමාන, මිච්ඡාමාන, අදිමාන, අතිමාන, මාන ගොඩාක් තියෙනවා. මේ මානයන් එක අපිට ප්‍රායෝගිකව තහවුරු කරගන්න පුළුවන් මේ චරිත කතාවක් අපේ චන්න හාමුදුරුව. බලන්න, බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදී ඉඳලා බුදුහාමුදුරන්ට උදව් උපකාර කරපු කෙනා, අබිනික්මන් කරද්දිත් උදව් උපකාර කරපු කෙනා. බුදුහාමුදුරන්ගේ ළඟ පැවිදි වුණාට පස්සේ උන්වහන්සේ තුල පැවති මානය තිබ්බා. මම බුදුහාමුදුරුවොත් එක්ක හිටපු කෙනා. බලන්න, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානතෙක් කිසිදු මාර්ගඵලයකට පත් වෙන්න බැරි වුණා. අඩුම තරමේ සද්ධානුසාරීවත් වෙන්න බැරි වුණා. ඇයි ඒකට හේතුව? මානය. මානය කියන එක එච්චර බරපතලයි. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ, මානය ඇතිවීම සමානයි ගඟ මැද තියෙන පුංචි පුංචි කුණු, එහෙම නැත්නම් දූපත්, මේ වගේ දෙයක මේ දර කඳ නතර වීම. එහෙම නතර වුණත් කවදාවත් නිවනට යනවද? නෑ, නිවනට යන්නේ නෑ. දැන් බලන්න, ඒ භාග්‍යවතුන් වහන්සේගේ පිළිබඳ තියෙන අවබෝධය. ඒ වගේම පස්සන කාරණය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මිනිස්සෙක් ගත්තෝතින්, මිනිස්සෙක් ඒ දර කඳ ගත්තොත් ඒ මේ දර කඳ මහමුහුදට යන්නේ නෑ. ඒ වගේමයි මිනිස්යන් එක්ක පිරිස් එක්ක එකතු වුණෝතින්. දැන් මේ දේශනාවේ හැටියට අර භාග්‍යවතුන් වහන්සේ අනුරුද්ධ සූත්‍රයේදීත් පැහැදිලි කරනවනේ, දහම පසක් කර ගැනීම, නිවන් පසක් කර ගැනීමට යන බුද්ධ ශ්‍රාවකයෙකුට තියෙන ප්‍රබලම බාධකයක් තමයි පිරිස සමග එකතු වීම. එතකොට ඉලක්කය අමතක වෙනවා. තමන් මොකද්ද කරන්නේ, තමන් මොහොකටද යන්නේ, තමන්ගේ අරමුණ මොකක්ද කියන එක අමතක වෙනවා. ඒ අමතක වෙන්න හේතුව තමයි පිරිසත් එක්ක එකතු වී කටයුතු කිරීම. එතකොට ඒ පිරිස අතර එකතු වෙලා ඒ අයගේ අවශ්‍යතා, ඒ අයගේ සුදුසු දේවල් නොසුදුසු දේවල් ඒ පිරිසගේ අඩුපාඩු ඒ පිරිසත් එක්ක කතාබහ කරමින් ඉන්නේවා මේ දේවල් එක්ක පිරිසත් එක්ක එකතු වෙද්දී අර මිනිස්සෙක් ගත්තා වගේ තමයි මිනිස්සයන් එක්ක එකතු වුණාට පස්සේ හරියටම සමානයි මේ හැම එකක්ම ධර්ම අවබෝධය නිවන් දකින්න යන බුද්ධ ශ්‍රාවකයාගේ ඒ නිවන් දැකීමට යන මාර්ගය අවහිර වෙනවා පිරිසත් එක්ක එකතු වෙන්න ගියාම මිනිස්සයන් එක්ක එකතු වෙන්න ගියාම ඒ වගේම හයවන කාරණේ විදියට දක්වනවා අමනුෂ්‍යයන් ගැනීම. ඒ කියන්නේ මිනිස්සෙක් නොවන කෙනෙක් දෙවියෙක් වෙන්න පුළුවන් බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන් යක්ෂයෙක් වෙන්න පුළුවන් එවැනි කෙනෙක් වටිනා කියන කොටයක් වුණෝතින් මෙය තමන්ගේ වාසස්ථානය සඳහා භාවිතා කරනවා. දැන් බලන්න දෙවියෙක් ගත්ත කියලා හිතන්න. ඒ වගේමයි මේ ලෝකේ ජීවත්වන මිනිසුන් විශේෂයෙන්ම අපි ගමුකෝ බුද්ධ ශ්‍රාවකෙක් කියලා. බුද්ධ ශ්‍රාවකෙක් සමහර වෙලාවට තමන් බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙන්නෙම සසර දුකින් එතර වෙන්න. ඒ කියන්නේ මේ භව ගමන නතර කරන්න, නිවන් දකින්න, නැවත උපතක් නැති කරන්න. එය තමයි අරමුණ. නමුත් පින්කම් කරද්දී, බණ අහද්දී, සිල් රකිද්දී, භාවනා කරද්දී මේ දහම අහද්දී හිතෙනවා කමක් නැහැ. දිව්‍ය ලෝකෙත් යන්න ඕන. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකෙත් යන්න ඕන. දිව්‍ය සැපත් විඳින්න ඕන කියන හැඟීම හිතට එනවා. ඒ කියන්නේ මේක අර දේශනාවේ දක්වන්නේ භව තණ්හාව. භවයෙන් භවයට ගමන් කරන්න කැමති වෙනවා. එතකොට එතෙන්දී බලාපොරොත්තු වෙන්නේ අර දෙවියෙක් මේ කොටය ගන්නවා වගේ තමයි. දෙවියෙක් සමීපයට එහෙනම් නැත්නම් දිව්‍ය සැප විඳින්න කැමති වෙනවා. ඒ දිව්‍ය සැප විඳින්න කැමති වෙද්දී සිල් ආරක්ෂා කරන්නේ, බණ අහන්නේ, දන් දෙන්නේ අත්තරින්න නිවන් දකින්න නෙමෙයි. අරමුණ වෙනස් වෙනවා දිව්‍ය ලෝකෙ යන්න. දිව්‍ය ලෝකේ ගියත් පින්නතුනේ බ්‍රහ්ම ලෝකේ ගියත් මතක තියාගන්න දිව්‍ය ලෝකේ යෑම බ්‍රහ්ම ලෝකේ යෑම නිවන් දැකීම නෙමෙයි. මොකද එතකොටත් අමතක වෙලා යනවා. සමහර වෙලාවට දිව්‍ය ලෝකේ ගිහිපු කෙනෙකුත් සතර පායට යන්න පුළුවන්. එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ ගිහිපු කෙනෙකුත් නැවත මනුෂ්‍ය තලයට එන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ ගිහිපු කෙනෙකුත් එහෙමයි. එහෙමනම් අරමුණ ඉලක්කය වෙනස් වෙද්දී මේ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීම කියන ඉලක්කය පැත්තකට ගිහිල්ලා සසර සැප විඳින්න කැමති වෙනවා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල යන්න කැමති වෙනවා. අන්න ඒ පුද්ගලයා පින්නතුනේ මොකද වෙන්නේ? නිවන නැවති මහ මොහොතට ගලාගෙන යන්නේ නැහැ. අමනුෂ්‍යයන්ගේ පරිහරණයට ගත වෙනවා. බලන්න මේකින් එක සමානවන ආකාරය. හත්වන කාරණය සුලි කුණාටුවකට හසු වෙලා, එහෙම නැත්නම් බාහිර උපද්‍රවයකට හසු වෙලා මේ කොටේ විනාශ වෙලා යන්න පුළුවන්. බලන්න ඒක හරීම බරපතල කාරණයක් විදියට තමයි දක්වන්නේ. මොකද්ද? පංචකාමයට ගිජු වීම. දැන් සුලි කුණාටුවකට හවු වෙලා කොටේ විනාශ වෙනවා වගේ තමයි පංචකාමයට හසු වුණත් විනාශ වෙලාම යනවා. බලන්න මේ පංචකාමයට හසු වීම කියන එක මං සරල උදාහරණයකින් මෙහෙම හිතන්නකෝ. ආහාරයක් කියලා ගන්නකෝ. ආහාරයක පරිභෝජනය, ආහාර පරිභෝජනය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ජීවිතේ පැවැත්ම උදෙසා. එහෙම නැත්නම් ආහාර ගන්නේ ලස්සන වෙන්නවත්, ඇඟ හදා ගන්නවත්, එහෙම නැත්නම් බාහිර වර්ණය වෙනස් කරන්නවත් නෙමෙයි. හුදෙක්ම ආහාරය භාවිතා කරන්නේ ජීවත් වීම සඳහාමයි, එපමණයි. අන්න එහෙම හිතන බුද්ධ ශ්‍රාවකයාට තමයි මේ සංසාර ගමන කෙලවර කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ආහාරය නිසාමත් සසරට යන්න, සතර අපායට යන්නත් හේතු වෙන්න පුළුවන්. දැන් බලන්න මම උදාහරණයක් කියන්නම්කෝ. මෙහෙම හිතන්නකෝ. ඔබ ආහාරයක් මොකක් හරි කෑමක් ගන්නවා. ඒ කෑම තුල ඉස්සෙල්ලාම ආහාරය දැක්කම ආහාරය අප්‍රසන්න විදියට අනලා තිබ්බෝතින් අපි ඒක කන්න කැමති වෙනවද? නෑ, කන්න කැමති වෙන්නේ නෑ. ඇයි? අපේ ඇහැට ප්‍රිය නෑ. දැන් ඔබ සමහර වෙලාවට ආහාරයක් දැක්කම හිතෙනවා වෙන්න පුළුවන් දැක්ක ගමන් සුවඳ ඇවිල්ලත් නෑ, රසක් දැනිලත් නෑ. හැබැයි ඔබට ඒක කන්න අප්‍රසන්නයි තියෙන විදියෙන්. ඇයි? ඇහැට ප්‍රිය උපදවන්නේ නෑ. දැන් බලන්න, ඔබ ආහාරයක් ගනිද්දිත් ඇහැ සතුටු කරනවද නැද්ද? ඇහැ සතුටු කරනවා. එපමණක් නෙමෙයි, ඇස, කන, ශබ්දය, ආහාරයක් ගනිද්දී ශබ්දය ගැන අපි හිතනවද නැද්ද? හිතනවා. සමහර ආහාර නැවුම් බව පවතිනවා කියලා හිතන්නේ ශබ්දයට සාපේක්ෂකවයි. ශබ්ද තියෙන්න ඕන. දැන් උදාහරණයකට ආහාරයක තියෙනවා අපි පබඩම් කියලා හිතන්නකෝ. පබඩම් කන්නේ රසකටද? නෑ. ඈ, පබඩම් පෙඟිලා තිබ්බොත් කනවද? නෑ. පබඩම් කන්නේ ශබ්දේ නිසාමයි. ඈ, ශබ්දය. දැන් බලන්න, ආහාරයක තියෙන ඒ අපි බලාපොරොත්තු වන ආහාරයක් තුල අපි පරිභෝජනය කරද්දී බලාපොරොත්තු වන ශබ්දය තිබිය යුතුයිද නැද්ද? තිබිය යුතුයි. ඒ ශබ්දය නොවන ශබ්දයක් තිබ්බෝතින් අපි ඒක ප්‍රතික්ෂේප කරනවා, පිළිගන්නේ නැහැ. ඇස, කන, නාසය සුවඳෙන්න ඕනද නැද්ද ආහාරයක? ආ, සුවඳෙන්න ඕන. සුවඳ නැත්නම් ආහාරය පරිභෝජනය කරනවද? නැහැ, ප්‍රතික්ෂේප කරනවා. දැන් ඔබ හිතුවද ආහාරයක් ගනිද්දී ඔබ මේ දේවල් බලාපොරොත්තු වෙද්දී පංචකාම වස්තුන් වර්ධනය කිරීමක් කියලා ඔබ හිතුවද? නැහනේ, වර්ධනය කිරීමක්. බලන්න මේ ශාස්ත්‍රවරයාණන් වහන්සේගේ දේශනාවෙහි පවතින විශේෂත්වය, විශිෂ්ටත්වය. ඇස, කන, නාසය, සුවඳ බලනවාමයි. දිව, ඒක අනිවාර්යෙන් බලනවා. අපි ආහාරයක බලාපොරොත්තු වන රසය ඒ විදියටම පැවතිය යුතුයි. කොච්චර ගුණ කෑමක් වුණත් අපි පරිභෝජනය කරන්න කැමති වෙන්නේ රස නැත්නම්. රසයට ගිජු වෙනවා. එනම් පංචකාමයට ගිජු වෙනවා. ස්පර්ශය, පහස. දැන් බලන්න, ඔබට හිතෙන්න පුළුවන් ඒක නෑ නේද කියලා. නෑ, තියෙනවා. සීතල ආහාරයක්, සීතලට පරිභෝජනය කළ යුතු ආහාරයක් උෂ්ණ ලෙස තිබ්බෝතින් පරිභෝජනය කරනවද නැද්ද? නෑනේ. ඒකක් අපිට රස්නෙට තියෙන්න ඕන. ඈ, රස්නේ කියන එක රසක් තීරණය වෙනවද? නෑ. අපි තේකක තියෙන අන්තර්ගත සියලු දේවල් ඒ විදියටම තිබ්බත් තේකක පැවතිය යුතු සීතල රස්නේ තිබිය යුතුද? ආ, තිබිය යුතුයි. රස්නේ සහිත ආහාරය සීතලට පරිභෝජනය කරන්න කැමතිත් නෑ, සීතලට පරිභෝජනය කරන්න කැමති ආහාරය උෂ්ණයට පරිභෝජනය කරන්න කැමතිත් නෑ. දැන් බලන්න, ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ම පිනවීමට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් පංච කාමයම බලාපොරොත්තු වෙනවා. ආහාරයේ විතරක් නෙමෙයි, තවත් තියෙනවා. පුරුෂයෙක්ට ස්ත්‍රියක් ගත්තෝතින් ඒ ස්ත්‍රිය තුලත් පංච කාමයම තියෙනවා. ස්ත්‍රියකට පුරුෂයෙක් ගත්තෝතින් ඒ තුලත් පංච කාමයම තියෙනවා. දැන් බලන්න, සුලි කුණාටුවක් වගේ කියලා පැහැදිලි කරන්න මේ පංචකාමයට ගිජුවන පුද්ගලයා. පංචකාමයට ගිජුවන පුද්ගලයා සුලි කුණාටුවකට අහු වුණා වගේ විනාශ වෙලා යනවා, කවදාවත් නිවනට යන්නේ නැහැ. අටවන කාරණේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දක්වනවා, සමහර දරකොට තියෙනවා එතරම් ශක්තිමත් නැහැ, අරටුවක් නැහැ. ඒ අරටුවක් නැති දර කඳන් මොකද වෙන්නේ? ඇතුළතින් කුණු වෙලා විනාශ වෙලා යනවා. ඒ වගේමයි දුස්සීලයන්, සිල්වන්තභාවයෙන් තොර පුද්ගලයා කවදාවත් නිවනට යන්නේ නැහැ. බලන්න, භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව දක්වන මේ කාරණය, දුස්සීල වීම, සීල් සිල්පදයක්, ශික්ෂාපදයක් ඡේදනය වීම වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට සිල්පදයක් කැඩෙන්න පුළුවන්. හැබැයි ඒක තමන් දැනගත්තු මොහොතේ ඉඳලා තමන්ට හදා ගන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ ආයති සංවරය කියලා, නිවැරදි කර ගැනීම. වැරදි වෙනවා, සිල්පද කැඩෙනවා. හැබැයි බුද්ධ ශ්‍රාවකෙක් විදියට දක්ෂ වෙන්න ඕන ආයති සංවරය තමන් තුළ නිර්මාණය කරගන්න, හදා ගන්න. තමන්ගෙන් වෙච්ච සිල්පදයේ ඡේදනය වීම නැවත නිවැරදි කරගන්න තරම් දක්ෂ වෙන්න ඕන. මෙන්න මේ කාරණා අටෙන්, ඒ කියන්නේ දුස්සීල නොවන, අවසාන කාරණය දුස්සීල නොවන බුද්ධ ශ්‍රාවකයා භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසකෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා අටටපත් නොවි ආරක්ෂා වෙන්න පුළුවන් නම්, නිරුපද්‍රිතව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරන්න පුළුවන් නම්, යෝනිසෝ මනසිකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සම්බුද්ධ ශාසනය තුළ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම උතුම් ධර්ම අවබෝධය ලබනවා කියලා දේශනාව තුළ දක්වනවා. පිනත් සියලුම දෙනා හොඳට ධර්ම ශ්‍රවණය කරන්ට යෙදුණා. පිනත් සියලුම දෙනා හොඳට බණ ඇහුවා. මේ රැස්කරන්ට යෙදුන සියලුම පුණ්‍ය ශක්තිය දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. පිනත් සියලුම දෙනාගේ නමින් මියගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්මදේශනාදී පින්කං මේ විෂයට මුදාහරින සියත FM ගුවන් විදුලි නාලිකාවේ සහ අධ්‍යක්ෂකතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්නත් සියලුම දෙනාටත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු පින්නත් සියලුම දෙනාටත්, දායකත්වයේ ගෙන කටයුතු කරන පින්නත් සියලුම දෙනාටත් සියත FM නාලිකාවේ අධ්‍යක්ෂකතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්නත් සියලුම දෙනාටත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. උතුම් ධර්ම අවබෝධය ලැබීම පිණිසම මේ ධර්ම දේශනාව හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු. පින්නත් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
1: සියත බණමඩුව, සියත බණමඩුව.
2: දේශකයාණෝ පූජ්‍ය වල්පොල සුමන ස්වාමින් වහන්සේ.

0: පොතේ කන්නාඩි අමතක වෙලානේ.
1: අම්මා සල්ලි දාන්නද?
0: ඔව් සල්ලි දාන්න.
1: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
0: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
2: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි. කිරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 253යි. දේශීය සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 174යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දිනවල වළංගු වන්නේ 2026 ඔක්තෝබර් 3 සිට 5 දක්වා තුග අවසන් වරතුරු පමණයි. හොන්දේ සීසහිතයි.
3: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 145ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්.

0: ස්ටිකෙන් ටික පේ.
1: එනම් මං හෙඩ් ඔෆිස් එකට ප්‍රොමෝට් වුණාම ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ.
2: Don't worry. We can find a solution to that today itself.
1: Today?
3: දැන් කිසිදයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම LP Finance වෙතින් දැන් ලීස් එක පය තුනේ. LP Leasing. අද තමයි හොඳම දවස.
4: ආසිනා මිනු කොහෙන්ද සර්? DLB වාසිලොතරැයියෙන් ඇරෙන්නේ.
5: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු. ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා විශේෂ වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: ඉතින් තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
8: ෆිනිෂින්ග් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
6: After A-levels, industry-ක පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll SLIT Faculty of Engineering. දැන්ම අයදුම් කරන්න www.slit.lk. SLIT evolve beyond.
9: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
10: අම්ම සල්ලි දාන්නද?
9: ඔව් සල්ලි දාන්න.
10: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
9: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
11: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
12: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
8: ෆිනිෂින්ග් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා.
10: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින්ග් වහලක් නම් කලරක් තමයි.
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂ වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.

0: किया था टॉप स्टोरी
1: कोस्कुडे बेडीतेबी में तुरु तुरु हेलीबेई කොස්කොඩු ප්‍රදේශයේදී වලාන දූෂණ මර්ධන ඒකකයේ විසින් සිදු කළ මෙහෙයුම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබෙනවා. පොලිසිය විසින් මෙහෙයුම ආරම්භ කර ඇත්තේ පුද්ගලයන් 4 දෙනෙකු ඝාතනය කිරීම සඳහා සූදානම් වූ සැකකරුවන් පිරිසක් කොස්කොඩු ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මතයි. බැටලීම සිදු කරන අවස්ථාවේදී එක් සැකකරුවෙකු විසින් පොලිස් නිලධාරීන්ට වෙඩිතැබීමක් සිදු කරනු ලැබුවා. එහිදී පොලිසියල කළ ප්‍රතිප්‍රහාරයකින් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැරුණා. තවත් සැකකරුවෙකු පලා ගිය බවයි පොලිසිය පැවසුවේ. සැකකරු රැඳී සිටි නිවසේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක්, පතරොම් 8ක්, රිවොල්වර් අවියක්, එම පතරොම් 6ක්, තවත් පතරොම් තොගයක් සහ විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක්ද සුවා ගැරුණා. ව්‍යාජ අංකතාඩු සහිත අතුරුපැදියක් සහ ත්‍රීරෝද රථයක් තිබෙන නිවසේ තිබී සුවාගත් බවයි පොලිසිය පැවසුවේ. තුවාල ලැබූ හා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 32 සහ 33 වයසවල පසුවන මහින්දුරුව ප්‍රදේශයේ පදිංචිකරුවන්. දැන් විදෙස් පුවතක්. මෝටර් රථයක ගැටීමෙන් ඔස්ට්‍රේලියාවේ දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලබා ඇත්තේ රග්බි ආධාරකරුවන් පිරිසක්. නිව සවුත් වේල්ස් පොලිසිය පැවසුවේ අනතුර සිදු කළ මෝටර් රථය එදුරු 18 හැවිරිදි රග්බි ක්‍රීඩා ලෝලියෙකු බවයි. ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා ත්‍රස්තවාදයට සම්බන්ධයි විශ්වාස කළ නොහැකි බවද නිව සවුත් වේල්ස් පොලිසිය ප්‍රකාශ කළා.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය
2: මොකදනේ මම ඊට කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ මට නම් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි Japanese manufacturing expertise සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9.85 අමතන්න.

Good morning. උදෑසනයි විනාඩි 10යි. ඇත්තටම ඉතින් මේ දෛවය කියන දේ හරිම පුදුමාකාරයි නේද? මිනිස්සුන්ව හම්බ වෙන්නේ, අපිට දේවල් ලැබෙන්නේ, අපි දේවල් කියන්නේ කරන්නේ මේ හැමදේම ඉතින් විශ්වයත් එක්කම මේ දෛවයත් එක්කම වෙන දේවල් කියලා තමයි විශ්මි විශ්වාස කරන්නේ. ඔන්නිත වීකෙන්ඩ් සියත විශ්මි ඉන්නවා උදේ 8 ඉඳන් 11 වෙනකන්. සතියේ දවස්වල අහනම විදිහ සින්දුමත් නෙවෙයි, ටිකක් වෙනස් විදිහේ සන්දෙට ගැලපෙන සින්දු ටිකක් එක්ක. තව පුංචි දෙයක් කියන්න දොඩට. මන් දන්නවා මේ ලෝකේ කාටවත් නරක කැතහිත් නෑ කියලා. සමහරක් වෙලාවට ඔයාට අමතක වෙන්න පුළුවන් ඔයා ගොඩක් හොඳ කෙනෙක් කියලා. ටෙන්ෂන් එක වැඩි වෙද්දී, ගොඩක් බිසි වෙද්දී ඒක සාමාන්‍යයි. මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දී, එතකොට එදිනදා ජීවිතේදී හිතන්න නැති විදිහට දේවල් වලට මුහුණ දෙද්දී ඔයාට ඔයාගේ ක්වොලිටීස් කියන දේ අමතක වෙන්න පුළුවන්. හැබැයි ඔයාට වීකෙන්ඩ් එකක් වගේ නැත්තම් නිවාඩු දවසක් වගේ බ්‍රේක් එකක් හම්බ වෙනවා නම්, හොලිඩේ එකක් හම්බ වෙනවා නම් චුට්ටක් නිහඬව ඉඳලා බලන්න. මොකද අපි කියනවානේ අර සයිලන්ට් ඉස් ද බෙටර් ආන්සර් කියලා. ඉතින් මට හිතනවා සමහර තැන්වල දිවා නිහඬවින් එක ගොඩාක් හොඳයි. හැමදේම බලාගෙන හැමදේම අහගෙන පොඩ්ඩක් සයිලන්ට් වෙමු. ඊට පස්සේ පුළුවන් ඔයාට රීස්ටාර්ට් කරගන්න, ඔයාව ඔව රීෆ්‍රෙෂ් කරගන්න, එනර්ජිස් ඔක්කොම රීස්ටෝර් කරගන්න. මොකද මනුස්සයෙක් කියන්නේ මේ ලෝකේ ඉන්න ශක්තිමත්ම ආදරණීයම කෙනා නේද? හරි. උදේ 11 වෙනකන් අපිට තියෙන දේවල් කතා කරන්න. අහගෙන නම් ඉන්නේ මැසේජ් එකක් දාන්න. 0711982947 අපේ WhatsApp නම්බරකට. විශ්මිනවා උදේ 11 වෙනකන්.

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට scholarship

0: නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
1: තියත ටෙලි දෙපැහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
2: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
3: මන්නම් හිතන්නේ නැහැ.
1: දකින හින පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
4: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
5: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
1: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
6: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: ඒ සූපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපෙනෙන ආශිර්වාදයේ තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
4: Okay.
3: Rest.
4: Resting.
3: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
5: නටබ දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive.
6: අනුග්‍රහය. පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමික්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
15: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
17: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
18: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්න තනියම
20: real mapat experience එකකට නැල්වත්ත බට.
21: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රථය david piris e-mobility වෙතින් 0114700550.
22: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එක ගත්තේ.
23: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
24: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයේ
25: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500.
26: දැන් වියජට් එක කොළඹින් ද වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. one way ticket එකක් දැන් $90 ඉඳන්.
27: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
28: let's vietjet.
25: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within.
29: Nidhas Pansi ka Adumo Masi ka Pari ke gata audio system me ka kara ganna.
30: Avans second phone deyak adage vanna ganna.
31: Avans ticket ticket pay.
32: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
33: අදම combank.lk වෙත පිවිසෙන්න.
34: Stars Milan Pasta.
35: යුරෝප පිටවල ගුණේ පරි
36: Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරන්න.
37: Stars Milan Pasta.
38: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
39: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට
0: කිසිම චාන්ස් එකක් නැහැ.
1: ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට්බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
2: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
3: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
2: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
3: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
2: තේරුම් ගැනීමයි සැනසීමයි.
3: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න. මෙන්න ප්‍රශ්නය. වායු පීඩනය මැනීමට භාවිතා කරන උපකරණය වන්නේ 1. ඇල්ටිමීටරය 2. බැරෝමීටරය.
1: ස්කූලේ අතවසර ඉගෙන ගන්න කැස්බෑවෙන් තශිලා සමාධි ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත සතියන්න.

උදයටයි විනාඩි 45යි. සයිලන්ට් මොකද කියලා බැලුවද? ඔව්, චුට්ටක් මට හිතුණා මේ සින්දුවට වැඩියෙන් අහන්න දෙන්න ඕනේ කියලා. මම පොඩි chat එකක් දැම්මා මගේ යාළුවෙක් එක්ක. ජීවිතේ අපි හැමෝගෙම එකම විදිහට ගෙවන්න ලැබෙන්නේ නැහැ. ගෙවන්නෙත් නැහැ. හැබැයි ලැබෙන හැම මොහොතම සතුටින් සැනසීම වගේම ඔයාගේ ජීවිතයට දෙයක් එකතු කරගන්න ගම ජීවත් වෙන්න පුළුවන් නම් හැමෝම එක හොඳින් ඉන්න පුළුවන් නම් අන්න එතනදී ඔයා විශේෂ කෙනෙක් වෙයි. සහ ඔයාගේ බෙස්ට් වර්ෂන් එක හැම දෙයකටම ඩෙඩිකේට් කරන්න. එතකොටත් ඔයා හිතන්නේ නැති විදිහට අර මම කියන වගේ ඕරා එක පවර්ෆුල් වෙනවා. ඉන්නක WhatsApp එකට යන්න ඕනේ මට ස්වීට් වොයිසස් දෙකක් ඇවිල්ලා තිබ්බා. අපේ ශෂි තමයි මැසේජ් එකක් දැම්මේ. ගුඩ් මෝර්නින් විෂ්මියා කියෝ කියලා. ගුඩ් මෝර්නින් හැමෝටම ගුඩ් මෝර්නින්. ඔන්න ඔක්කොම මාතර සෙට් එක අපි වහගෙන ඉන්නේ, සියත FM වහගෙන ඉන්නේ. පවුලේ ඔක්කොම නම් ටිකක් කියන්නම්කෝ. කසුන් ඉන්නවා. එතකොට ශෂිගේ බබාලා දෙන්න හරිම ස්වීට්. යනුදි මෙනුදි thank you ඔය දෙන්නගේ voices දෙකටම. විෂ්මි නැන්දි අපේට ගොඩක් ආදරෙයි කියලා තමයි වල තිබ්බේ. මමත් ඔය දෙන්නට වගේම සියතහන වල හැමෝටම ගොඩක් ආදරෙයි. මේ වෙලාවේ සියත සතියන්තය අහන ගවන් ඔක්කොම ඉන්නේ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. සියත FM මේ වෙලාවේ අහන කට්ටියවයි විෂ්මියක් කිවයි කට්ටියවම එකතු කරගන්නලු. අපිත් ආදරෙයි. thank you message එකට.

0: දෙකට 25000ක් දෙන එකම ලොතරැය්‍ය DLB වාසි සමඟ තවත් තෑගි කන්දරාවක් අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
1: බලන්නකෝ මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
2: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
1: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
2: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
3: ඔටෝ බාත්ය පවතී සෑමදා.
4: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 දක්වා පමණයි.
5: Cargill's Food City සත්‍යන්ති අඩුම මිල පෙරලිය ලොකුලුණු කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 380යි. අපේ මිල රුපියල් 290යි. අරතාබල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 330යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 ඔක්තෝබර 3 සිට 5 දක්වා. තුග අවසන් වන දුරු පමණයි. කොන්දේසි සහිතයි.
6: ඒ කන්නාඩි අමතක වෙලානේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්ම කන්නාඩි වෙන්න.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
4: After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk slit Evolve beyond
8: પરંપરા ગાના કપિરાટે හොඳ ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
9: ඇලුමිනියම් ඕන තරම් Alumex නම් ඉස්තා.
10: Hi guys. මේ කතාව කලින් අහලා නැත්තම් පක්කෑවට වැඩක් නැහැ.
11: මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන MyWays.
12: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
11: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක කියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
12: අඩුයි?
11: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
12: පේනවා පේනවා.
11: ඊළඟට තියෙන රසවත්ම කැල MyWays app එකට bike, 3-wheel, car, van මුලදිම register කරන driver partnersලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ එකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. MyWays app එක මාසෙකට දාගෙන බලන්න.
12: අලුත් කසාදයක් පැද්ද වගේ තී.
13: මිස් හොඳ කුල්ද
1: කුල් මොකද මම හොට්නේ.
13: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
1: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරුට අහල පුරුදු ඇති.
13: අඩේ මිස් සුදු කොච්චි.
14: Hot and spicy with sudu kochi. Kochi.
15: Moni siyatama havasa dekata sudu kochita.
13: Miss, miss. Excuse me, miss.
1: No, no, no. Ummanang showtime ekedi vitarai.
16: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
1: 0772 370 370

0: Theatre Top Story.
1: ඥානසාර හිමියන් අදාධිකරණයට බුදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර හිමියන් අද අභියාචනා අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. කලුතර තීනියවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියේදී උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබී ඊයේ රාත්‍රියේදී උන්වහන්සේ මේ වන විට කොළඹ අපරාධ කොට්ටාශයේ භාරයේ රඳවා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුඩ්ල සඳහන් කළේ. පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනා අධිකරණය විවෘත වරදුනිකුත් කළේ පසුගිය පළමු වනදායි. ඒ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි. නිවාස අර්බුදය සම්බන්ධයෙන් නිස්පාඥයේ විරෝධතා ආරම්භ වී තිබෙනවා. ඒ රට දහස් කරණක් ජනතාව වීදි බැස විරෝධතා දැක්වීමත් සමගයි. විරෝධතාකරුවන් පස්සේ එකුලී නිවසියන්ට වැඩි ආරක්ෂාවක් ඉල්ලා මෙම විරෝධතා ආරම්භ කර ඇති බවයි. මැඩ්‍රිඩ්, වැලෙන්සියා සහ බාසෙලෝන ඇතුළු නගරවල සංවිධානය කර ඇති පෙළපාලි ගණන 50ක්.
0: අනුග්‍රහය
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හතරනේ.
4: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර් එක.
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය දාවණයකට.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9.85 අමතන්න.

උදේ නවයයි විනාඩි නවයයි පැයක් ගියා. කාලය තමයි හැම දෙයකම. මේ මාසෙත් දවස් හතරක් ඉවරයි අපේ පළවෙනි වීකෙන්ඩ් එක නේද? ඔහොම තමයි ජීවිතේ හිතන්න ඇති විදිහට කාලය යන්නේ. ඉතින් ඔය ආස දෙයක් කරන්න තියනවා නම් කියන්න තියනවා නම් ඒක නිගෙන ගන්න. ට්‍රයි කරන්න. අත්හදා බලන්න. මේ හැමදේම කරන්න පුළුවන් වෙලාව මේ මොහොත කියලා හිතන්න. මේ මොහොතේ ඔයා ඇක්ටිව් හිටියොත්, මේ මොහොතේ ඔයා ඔයාට දෙයක් කරගත්තොත් තමයි ඒ වගේ මොහොතවල් ගොඩක් ඔයාගේ ෆියුචර් එකම වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මම කියනවා වීකෙන්ඩ් එකේ නිකම්ම ඉන්න එපා. මොන මොනම හරි කරන්නත් ඕනේ. හැබැයි ඔයාට යාළුවෙක් එළියට යන්න පුළුවන් නම්, ආස දෙයක් කන්න බොන්න එළියට යන්න පුළුවන් නම්, ඒ වගේ දේවලුත් කරන්න. එතකොට ඔයාට හිතනවා නම් යාළුවෙක් එකතු වෙලා පොතක් නැත්තම් සින්දුවක් ෆිල්ම් එකක් ඒ ගැනත් කතා කරන්න. මොකද මම හිතනවා තනි තනියෙන් වගේම පුංචි පුංචි ගෲප් එක කතා කරද්දිත් අපි දන්නේ නැති දේවල් ගොඩක් දේවල් වලින් අපි දැනුම්වත් වෙනවා. ඒකට රීසන් එක මම කියන්නම් මැසේජ් එකකින්.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: දැන් නෙවෙන් මාන මිලටද මේ දෙන්නේ?
2: මේ තෙල් මිල වැඩි වෙන්නේ වත්මන් ආණ්ඩුවේ නාස්තියක් නිසා නෙමෙයි.
3: රුපියල් මිලියන 4100ක් මේ කැබිනට් එකේ වෙන් කරන්න ඕනේ නැහැ සාන දෙන්න.
4: බලයට එනකොට කිව්වා නෙවෙන් බාන මිලට තෙල් දෙනවා කියලා.
5: ආණ්ඩුවේ අතමොන්ට සුබ වුණාට රටට සුබ කාලයක් නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: කුරහන් බැපුරා නම් කුරහන් තමයි එන්නේ.
3: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
7: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
8: රණු කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
10: ඊට එන්න මම හෙඩ් ඔෆිස් එකට ප්‍රොමෝට් වුණාම ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ.
11: Don't worry, we can find a solution to that today itself.
10: Today?
9: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම LP Finance විදෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP Leasing. අද තමයි හොඳම දවස.
12: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
13: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන් ස්ටිකෙන් ටික පේ.
9: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492402 0718312777. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
14: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
16: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
17: පුතා දැන් ඉස්සර වගේ නෑ, කොයි වෙලාවෙත් පුතේමයි.
18: ඉතින් කොච්චර හොඳයිද, අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
17: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
19: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000.
17: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
19: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0.714151 WhatsApp කරන්න.
17: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
20: සියත පොකට් මනි අනුග්‍රහය.
21: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
22: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකි.
23: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
24: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත

රෙඩි කරගත්තා අපේ අනුෂ්ක උදානගේ මන්දාරම් කතාවේ සොන් එක. මට හිතනවා මේ වෙලාව තමයි හොඳම වෙලාව අපේ මීගමු යාළුවෝ ටිකව එකතු කරගන්න. මීගමු ඉන්න සෙට් එකත් ගේරිදා වගේ මේරිදත් මැසජ් එකව කෙවින් ඔයාගේ පවුල කට්ටියවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම මීගමුෙන් කෙලින්ම යනවා පිළියන්දල යාළුවන්ගේ ගෙදරට. Thank you සචිනි ඔයාගේ මැසේජ් එකට ආවත් එකතු කරගන්නවා. එහෙමම මං ආයෙත් එනවා මේ පැත්තට වැලිසර බෝඩයකට. එහෙනම් ඉන්නේ ස්පෙෂල් යාළුවෝ ටික දෙනෙක්. අනුෂ්ක thank you ඔයාගේ මැසේජ් එකට. ඒ කියද්දිම ඔන්න ඔන්න ඔන්න ඔන්න මට යන්න වෙනවා මාතලේට. මාතලේ අපේ දේවිකා හැමදාම වගේ සියත FM අහන වීකෙන්ඩ් සියත සතියන්තය අහන අපේ දේවිකා මං දන්න ඔයා ඉන්නවා කියලා. මං එද්දල අයි මැසේජ් එක පරක්කු කියලා. නින්ද ගියාද අද වැඩිපුර? කමක් නැහැ. නින්ද කියන්නේ මනුස්සෙට ඕනම කරන දෙයක්. ඔයා කොච්චර බිසි වුණත් ඔයා කවුරු වුණත් මට අදාල නැහැ. ඔයා නිදා ගන්නම ඕනේ. අඩුම පැය 6ක්වත්. එතකොට තමයි ඔයාගේ ඔය බ්ලඩ් සෙල්ස් වලට ඔයාගේ පුංචි මොළේට ලස්සන දේවල් හිතෙන්නේ, ලස්සන දේවල් කරන්න හිතෙන්නේ. ඔය මිනිස්සු නින්දාඩුනාම විකාර වෙනවනේ. ඔයා විකාරයක් වෙන්න එපා. ඔයා දැනගන්න ඕනේ සුව නින්දක් අරගෙනම ඔයාගේ ලයිෆ් එක ලස්සන කරගන්න. Thank you දේවිකාගේ මැසේජ් එකට. මාතලේ ඉඳන් මම ආයෙත් පිළියන්දලට ඇවිල්ලම තමයි සින්දුව ප්ලේ කරන්නේ. ඔබෙල්ලකේ කට්ටි ඉන්න අපි වහගෙන තිලක්. Thank you ඔයාගේ මැසේජ් එකට.

0: දැම්වෙලා උදේ 9:00 විනාඩි 36යි.
1: ස්මාර්ට්ම රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන්ස් වෙතින්.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි කිරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 253යි දේශීය සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 174යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දිනුම වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 3 සිට 5 දක්වා තුග අවසන් වරතුරු පමණයි කොන්දේසි සහිතයි
3: අසිනා මෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110යි 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් පැය කිදින ගන්න DLB වාසි කොයි කාටත් වාසි
4: රස කල්පනා බාවෙලා පායලා රැපුලා
5: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා
6: අපි ආයේ හමු නොවෙන
5: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ මම කිව්වේ සින්දු ගැන එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
7: සින්දු සියත අනුග්‍රහය
8: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ
7: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
9: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා
10: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් પરම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිම වූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමව සාධික කරයි ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න අමතන්න 011 537 406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
11: After levels minds explore karana ready the enroll BSc honors psychology degrees at slit adamaidum karana www.slit.lk slit dan hemas adhyapane saha saukhya satkare samuhika shaktiya
12: puti kannadi amataka velani
13: amma salli dannada
12: o salli danna
13: oi form ekak denna ko man amma kannadi wenna
12: tenna honda nan innet honda aya
13: oya wage honda kenekuta ganadunu karanda e wageema honda tanak ona
14: sthavaratwe vishwasaniyatwe saha aarakshawa ihelima labadi obe sthavara tanpotuwata පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදමම තන්න
15: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි
16: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
17: මෙන්න ප්‍රශ්නය වායු පීඩනය මැනීමට භාවිතා කරන උපකරණය වන්නේ 1 ඇල්ටිමීටරය 2 බැරෝමීටරය
18: 2 ස්කූලේ අතවසර ඉගෙන ගන්න කැස්බෑවෙන් තශිලා සමාධි ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
19: යත පොකට් මනි.
18: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM මහන්න.
0: Dubai Cleaning and Housekeeping Rakya Kanta Pirimida Pirisatama
2: Sielu Pahasukam Nomile Avurudu 40ට අඩු නම් අදම කතා කරන්න
0: Kurunagala NK Global Edge Videsh Rakya Ayatanaya 0732 370 370

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: අනේ මෙහෙම
3: හරි කියන් කියන් ඉදි ඉදි
4: සංගීත කනවා මොකෝ කෑවටත් දවල් සංගීත කන්න
5: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
7: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
8: දවස
9: Agiles Food City Satyanti Adu Mamila Peraliya Beetroot kilogram ekak Verandapala mila rupiyal 600ai Ape mila rupiyal 380ai Diul kilogram ekak Verandapala mila rupiyal 400ai Ape mila rupiyal 160ai Mema mila ganan pera danu dimakin torawa wenas wi hakiya Mema dima nawalanguwanne 2026 October 3 sita 5 dakwa Tuga awasana wenaturu pamanai Kondisi sahithai
10: After Elwells Construction Field ekek smart career ekak hoyenawada Ehenam Slit BSc Honors Quantity Survey in Degree ekata enroll wenna Apply karanna www.slit.com
11: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
12: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත pocket money.
15: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරියෝ මැවෙන
16: සියත Between Lady Miss World Sri Lanka 2026
15: ශ්‍රී ලංකේ රූ රැජිනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
16: සියත Between Lady Miss World Sri Lanka 2026
17: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
18: ටයිටල් ස්පොන්සර්
19: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
20: Enchanta The fragrance of French romance.
21: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
22: Oat Max High Strength Liquid Collagen, obat adama bhavita karanna.

0: किया था। टॉप स्टोरी।
1: इंडिया दीवरे नवदेन को अत्तडंगुवटा මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් දීවර කටයුතු නිරතු ඉන්දියා දීවරින් නව දෙනෙකු නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. එම දීවරින්ට අයත් යාත්‍රාවක්ද සිය බහරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. යාපනයේ ඩෙල්ෆ් දූපතට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ නාවික නෞකා සමුදුර නෞකා විසින් සිදු කරන ලද නිරීක්ෂණයක් අනුව සිදු කළ මෙහෙයුමකදී මේ වන විට අදාළ දීවරයන් සහ දීවර යාත්‍රාව කන්කසන්තුරේ වරාය වෙත රැගෙන විත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් යාපනයේ දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත බහර දීමට නියමිතයි. සෞදි අරාබියේ රියාද් නුවර පිහිට ඇති රජයේ සතු ජාතික ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් සමාගමට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යෙමනී නිවේදනය කළේ සෞදි අරාබියේ ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් සපයන්නා වන අරැම්කෝ සමාගමට ප්‍රහාර එල්ල කළ බවයි. ප්‍රහාර එල්ල කර ඇත්තේ බැලස්ටික් මිසයිල් මෙන්ම ඩ්‍රෝන යන සහිත මිලිටරි මෙහෙයුමක් මගින්.
0: අනුග්‍රහය
2: හම්මෝ අනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්
3: ඒමකෝ අනේ
2: ඒමකෝ තමයි ගැස්සෙන ගැස්සිල්ල
3: වයිෆ්ගේ ගැස්සිලි පැද්දිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න KYB shock absorbers වලට මාරු වෙන්න
2: ගැස්සීම් අඩු කරලා stability handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers
3: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු
4: හිතේ තියෙන business එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම business plan එක වෙනස්ම level එකකට අරගෙන යන්න youth එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB startup plus විවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 9985 අමතන්න
5: Ah

උදේ 10යි විනාඩි 9යි විශ්මිත් එක්ක වියත සියත වීකෙන්ඩ් එක අහන වීකෙන්ඩ් සියත අහන ඔව් අන්තිම පැය මට හිතෙනවා මේ පැය පටන් ගන්න ඕනේ අනිවාර්යෙන් අපේ ලස්සනට කවි ලියන අපේ කවියගෙන් වෙන කවුරුත් නෙවෙයි හැමදාම සියතට ආදරය කරන ජගත් ජගත් කියනවාද මෙන්න මේ විදිහට දහස් ගණනක් ඇසූ හඬවල් තියෙනවා සවනෙ මගේ හදට දැනුණු හිතට වැදුණු මිහිරි හඬ නෑ ඔබ වගේ සත්තකින් මේ ජගත් ඔබ ගැන කරනවා සැමදාගේ පිපුණු ලස්සන මල් කොහෙද ඇත්තේ විශ්මි ඔබ වගේ Thank you so much හැමෝටම තමන් ආදරය කරන තමන් කැමති හැමෝම එක්කම හොඳින් කතා කරලා ඉන්න පුළුවන් නම් කෙනෙක්ව වචනින් හරි අගයන්න පුළුවන් නම් ඕනෙම වෙලාවක ඒ කෙනා වෙනුවෙන් ඉන්න පුළුවන් නම් ඔයත් ලස්සන මනුස්සෙක් වෙනවාමයි එන්න පැයක් තියනවා අපිට ඕනම විදිහට කතා කරන්න

0: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
1: වාසිනාම වෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
2: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105 55000 සහ 25000

0: කෑමක නම් කෑම රසටම තිබුණා
1: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල්තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: මිස් හොඩ්ද කූල්ද?
1: කූල්. මොකද මම හොට්නේ.
3: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
1: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
3: අඩේ මිස් සුදු කොච්චි.
4: Hot and spicy with sudu kochi.
5: Mon siyatama havasa dekata sudu kochita.
3: Miss, miss. Excuse me, miss.
1: No, no, no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
6: අනුග්‍රහය. වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
1: 0372 270 370. පුතා දැන් ඉස්සර වගේ නෑ, කොයි වෙලාවෙත් පොතේමයි.
7: ඉතින් කොච්චර හොඳයිද, අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ආන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
1: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
8: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
1: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
9: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
1: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
12: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB minus stable outlook වලට තරබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
13: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. පියකුමෙන් මවකමෙන්
14: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයා මට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
14: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
15: නෑ, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: ස්මාර්ට්ම රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන්ස් වෙතින්.
1: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
2: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
1: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
2: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
1: තේරුම් ගැනීමයි සනසීමයි.
2: ඉතින් සුදු පාට කියන්නේ සනසීමනේ.

0: පොහොදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල Cargill's Food City වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි. කිරි සම්බාසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 253යි. දේශීය සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 174යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දිනුම වළංගුවන්නේ 2026 ඔක්තෝබර 3 සිට 5 දක්වා තුග අවසන් වරතුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
4: මෙන්න ප්‍රශ්නය මගුල් කෑම පොත රචනා කළේ කවුද 1 මාටින් වික්‍රමසිංහ 2 කුමාරතුංග මුනිදාස
5: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න මේ ගමුවේ සයාරා සයුම් දී ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
6: සියත පොකට් මනී.
5: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.

මැසජස් තියෙනවා ගොඩක් කට්ටියකට කේන්තිගිහින්. කේන්ති ගන්න එපා, කේන්ති ගත්තොත් හිතන්න ඇති විදිහට වයසට යනවා. එතකොට මූණෙන් පේන්න පටන් ගන්නවා ඔහුගේ මූණේ තියෙන කේන්තිය ඔය මූණට ගැලපෙන්නේ නැහැ කියලා. හරිම කැතයි. ඉන්නකෝ ඉන්නකෝ. අද ලස්සනයි වැඩසටහනලු. Thank you so much. ඇයි වෙන්ද ටවුල්ද? අද ටිකක් වැඩියෙන් ලස්සනයි නේද? මං කියවන යාළුවෙකුත් ඉන්නවා කියලා. ඉංගිරියෙන් රවි, ලක්ෂ්මි මේ කට්ටියව එකතු කරගන්නලු. රෝකාන්තගේ සින්දුවක් ඊළඟ පැයේදීනම් ලැබෙයි. කමක් නැහැ නේද? මං ට්‍රයි කරන්නම්කෝ. මං නැත්තම් අපේ අංජලීටත් කියලා තියන්න. මන්නම් අංජලීට කියන්නේ ජෙලි කියලා. ලේසිනේ. එතකොට ওই තරහ කට්ටියව යාළු කරගන්න විදිය මම දන්නවා. මොකද ඔයා මට යාළුවෙක් වෙලා ඉන්න ඕන කෙනෙක්. අනිත් එහෙම තරහ වුණා කියලා මං ඒව සත පහකට ගණන් ගන්නේ නැහැ. ඒ හින්දා ඔයාව සුබනි, thank you ආගේ මැසේජ් එකට. ඔයාගේ මැසේජ් එක ආවේ 9:29ට. මම ලොකු වැරද්දක් කරලා තියෙනවා. පැයක් යනකම් ඔයාව මතක් කරලා නැහැ නේද? සමාව දෙන්න පුළුවන්ද? සමාව දීම දන්නවනේ මොන වගේ දෙයක්ද කියලා. සුබනි, එතකොට ඔයාගේ බබාලා දෙන්න, සිනේත, ඉඳුවර, තේමිය මේ කට්ටියවත් එකතු කරගන්නවා දනිත් 3K මෙන්න මේ සින්දුවට. එතකොට ෆයිසල් කූල් ඉන්නවා මහනුවර ඉඳන්. හා හා, ඒ කට්ටියවත් එකතු කරගන්නවා මේ සින්දුවටම.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: අනේ මෙහෙම
3: හරි කියන්න කියන්න. ඉතින්
4: සංගීත කනෝ මොකද කෑවෙන්නද දවල් සංගීත කන්න.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
7: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට.
8: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
9: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් වෙතින් දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින්. අද තමයි හොඳම දවස.
10: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
11: මුළු පවුලටම මගේ ගානටම
10: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ.
12: After levels ලෝකයේ top 2% researchers like ඉගෙන ගන්න slit BSc honors biotechnology degree එකට enroll වෙන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond.
13: aluminium මනේ
14: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
15: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex aluminium ඕන තරම් Alumex නම් ඉස්තරම්.
16: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
17: සියතා Between Lady Miss World Sri Lanka 2026
16: ශ්‍රී ලංකේ රූ රජනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
17: Theatre Between Lady Miss World Sri Lanka 2026
18: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රියේ 10ට සියත ටීවී බලන්න.
19: Title Sponsor
20: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරු වෙන Between Lady ඔබත් සැනින් දිදුලන්න.
21: Enchanter, the fragrance of French romance.
22: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
23: Oatmark's high strength liquid collagen obat adama bhavita karanne.
16: Theater Tele Depeha. Aluth kalawakata tele natya pelak balanna.
24: Mawa dakala hanguna ne.
25: Hanguna man man me kalu wenaka metentala hiti.
16: Kalu sudu saha patali charitha ekama veediyaka ekata mona gahena. දූවිල්ලෙන් පිරින් නගරයක්.
26: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි.
16: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
18: සියත ටීවී තුලින්.
19: විනාඩි 50යි. ඔන්නේ තෙන් සියත සතියන්තයේ විශ්මිත වෙන්නුන වෙලාව මේ විදිහට ඉවර වෙන්නයි යන්නේ. හැබැයි යන්න කලින් ඉන්නවා අර අපි කියන්නේ සින්දුවේ තියන්නේ එළවලු කොටුවේ දලුකොළ කෑව කියලා නේද? ඉතින් මහනුවර හැම එළවලු කඩයක් තියන එයාට කට්ටිය කියන්නේ සුද්දා කියලාලු. හරිද? අන්න එයාගේ බර්ත් එක. ඉතින් සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් විශ් කරනවා. මැසේජ් එකේ ඔයාගේ යාළුවෙක් හැමදාමත් වගේ ෆයිසල් කූල්. Thank you. හිතන්නේ මොනාද? බලාපොරොත්තු වෙන්නේ මොනාද? ඒ හැමදේම හිතනවටත් වඩා වැඩියෙන් ලස්සනට ඔයාට ලැබෙන්න ඕනේ. යාලුවෝ කියන්නේ මාළුවෝ. හැමෝගෙම ජීවිතේ ඉන්න ඕනේ ලස්සන යාළුවෝ, හොඳ යාළුවෝ, ඇටිටියුඩ්ස් වලින් හයි යාළුවෝ. ඒ වගේ මහ ගොඩාක් ඕනේ නෑ. කීප දෙනෙක් ඔයාගේ ඉන්න සර්කල් එකේ ඉන්නවා නම් ඔයා කොච්චර බිසි වුණත්, ඔයා මොන වැඩේ කළත්, ඒ බොන්ඩ් එක, ඒ බැඳීම තියෙනවා නම් ඕනෙම වෙලාවක ඔයාගේ ඕනෙම බෙහෙතකට ඉන්න යාළුවෙක් ඉන්නවා නම් ඔයා ගොඩක් වාසනාවන්තයි. ඒ වගේ යාළුවෙක් මටත් ඉන්නවා. බෙහෙතකට විතරක් නෙමෙයි, එයා ඇත්තටම ડોක්ටර් කෙනෙක්. ડોක්ටර් සන්තුෂ්, ෆියුචර් ડોක්ටර් අපේ. Thank you so much. සියතහන් ඉඳලා මැසේජ් එකක් දැම්මට. එහෙනම් මං ගිහින් එන්නම්.

0: siete, satiantea.
1: ඉස්සල්ල පොඩි ප්‍රෑන්ක් එකක් දුන්නේ. දැන් තමයි මං ඇත්තටම යන්නේ. මොකද දැන් තමයි අපි අංජලි මෙතන ඉන්නේ. යන්න කලින් ඔබ ගොඩාක් වාසනාවන්තේ. හරිම වාසනාවන්තයි. දිලාන්, නිරෝෂ්, හංවැලිඳන් අපි වහන් ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඒ වගේම කාලෙකට පස්සේ, දවස් ගානකට පස්සේ අපේ KTH කෙන් ස්ටිකර් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මොකද දන්න සද්දයක් නැතුව හිටියේ. හොඳින් ඉන්නව නේද? සතුටින් ඉන්නව නේද? මං ඔයාට තමයි වාසනාවන්තයා කිව්වේ. Thank you message එකට. එතකොට අර ડોක්ටර්ට මං කියන්නේ, ඔයා කවුද, මං කවුද, අපි අතර තියෙන බොන්ඩ් එක මොන වගේ මිතුදමක්ද කියන එක ඔය එක එක කියන එක එක දේවල් කියන යාළුවන්ට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ කියලා දැම්මට තේරෙනවා. ඒගලන්ටත් කියන්න තේරුම් ගන්න කියලා. Thank you so much Samini. Thank you හැමෝටම. නම් මං ගිහින් එන්නම්. ඔයාට අන්න ඒ වගේ යාළුවෙක් ඉන්නා නම් මුළු ජීවිත කාලෙම එයත් එක්ක සතුටින් ආතරෙන් ඉන්න. Qualities matters. ඔයාගේ quality එකක් තියනවා නම් ඔයා ළඟ ඉන්නේ අන්න ඒ වගේ මිනිස්සු. Happy weekend. Wish me all the good luck. Bye bye.

0: ये था टॉप स्टोरी
1: වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිවේදනයක් ප්‍රධාන ජලාශවල ජලමට්ටම මේ වන විට පවතින්නේ 134.2 බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලකළමනාකරණ අධ්‍යක්ෂ HMPST හේරත් පවසනවා. පානීය ජලය ලබා ගැනීම සඳහා ජලය මුදා හැරීමට වැඩි ඉඩක් ලබා දී ඇති බවයි ඔහු පැවසුවේ.
2: ගබඩා වී ඇති ජල ප්‍රමාණය මේ වන විට යලකන්නේ අවසන් වී ඇති බැවින් පානීය ජල අවශ්‍යතා සඳහා මෙම ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශ සඳහා නිකුත් කිරීමට අපේක්ෂා කරන අතර විශේෂයෙන් මෙම යලකන්නේ අවසන් වී මේ වන විට සියලුම වාරි ව්‍යාපාරවල අත්‍යවශ්‍යම නඩත්තු කටයුතු සිදු කරමින් පවතින විශේෂයෙන් වාන් දොරටු පරීක්ෂා කිරීම, සොරව පරීක්ෂා කිරීම, ප්‍රධාන ඇලවල් වල අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. එම නඩත්තු කටයුතු ඉදිරි මහකන්නේ ආරම්භ කිරීමට පෙර පරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් මගින් පාලනය වන වාරි ව්‍යාපාරවල නිම කිරීමට අපේක්ෂා කරන අතර බොහෝ දුරට පෙර කන්න සහ කන්න රැසීම් තීරණ අනුව ඉදිරි මහකන්නේ ඔක්තෝබර් මාස දෙවන සතියේ සිට බොහෝ වාරි ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර බොහෝ දුරට මෙම දිනවකවානු වාරි ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට එම වාරි ව්‍යාපාරවල පවතින ජල ප්‍රමාණය සහ වර්ෂා පතනය අනුව වෙනස් විය හැකි අතර එම තීන්දුව තීරණ බොහෝ දුරට කන්න රැසීම් තීන්දුව තීරණ මගින් තහවුරු කර ඉන්පසු කන්නේ ආරම්භ කිරීම තමයි සිදු
1: කරන්නේ. බොස්නියාවේ මහමැතිවරණ අත ආරම්භ වුණා. ඡන්දේ ලබා දීමට සුදුසුකම් ඇති පිරිස මිලියන 3.4. බොස්නියානු මහමැතිවරණයේ සංකීර්ණ බවක් පෙනෙන්නට ඇති බවයි විදේශ මාධ්‍ය පැවසුවේ. හර්ස ගොවීනා සම්මේලනයේ සහ රිපබ්ලිකා පක්ෂ දෙක අතර උණුසුම් බුහුණු වරක් ඇතිව තිබෙනවා. මැතිවරණයේ නව තාක්ෂණ ඔස්සේ ස්කෑන් මාර්ගයෙන් පැවැත්වෙනු ඇත.
0: අනුග්‍රහය
3: මොකද බං අසනීපෙන් වගේ
4: මේ පොඩි කැස්සක් විතරයි.
3: මං උඹ ගැන නෙවෙයි කිව්වේ වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් එක චෙක් කරගන්න වෙයි.
5: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
6: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
7: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන් දුන්නාදෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
8: සියත සතියක්.

උදේ 11 විනාඩි 12 දැන් වෙලාව. ඉතින් good morning අංජලිය වෙලා ඉන්නේ. හවස 4 වෙනකන් ඉන්නවා අංජලි. මටත් message එකක් දාන්න. 0711 98 2 98 4.

0: வாசம் பதுமட்ட சீதா
1: தாய்லாந்து කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
4: ආසිනම් වෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
5: සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
7: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ
8: අම්ම සල්ලි දාන්නද
7: සල්ලි දාන්න
8: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කණ්ණාඩි වෙන්න
7: තැන හොඳ නම් ඉන්නේ
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම මතන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
2: රට සවාරියකෙහි හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
9: කෑමක නම් කෑම රසටම තිබුණා.
2: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු coco fry RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්ක.
10: Miss හොඳ cool ද?
2: Cool. මොකද මම හොට් නේ.
10: ඒකනං ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
2: වෙන්න බෑ. දැකලා පුරුදු නෙමෙයි. සමහරවිට අහලා පුරුදු ඇති.
11: Oh my god.
10: ඔඩි මිස් සුදු කොච්චි.
12: Hot and spicy with sudu kochi.
10: Kochi. Moni siyatama havasa dekata sudu kochita. Kochita.
9: Miss. Excuse me miss.
2: No. Ummanang show time ekedu vitarai.
13: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් MK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
2: 0372 370 370 පුතා දැන් ඉස්සර වගේ නෑ කොයි වෙලාවෙත් පුතේමයි
10: ඉතින් කොච්චර හොඳයිද අනික උදේට ස්කෝල යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා
2: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු
10: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
2: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
10: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
2: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙන මන්නම් හිතන්නේ නැහැ
1: සර්. දකින්න හින

11 විනාඩි 21යි දැන්. දන්නවද මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. හෙවන් ප්‍රීටිස් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ, අංජලිය අක්කිය කියලා. එයා මට මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. කොහොමද පුළන්නවද? මෙයා කියලා තියෙනවා මට, අනේ අංජලිය අක්කිය අඬන්න බෑ කියලා. චුට්ටක් අඬන්නනේ, චුට්ටක් ඇඬුවම වගේ හිත තවත් නිදහස් වෙනවා. එහෙනම් මේ ලස්සන ගීත ඔයාට

0: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
1: Hete thiyena business ekak patan ganna mudal prashneyakda? Oyage aluthma business plan ekak wenasma level ekakata aragena yanna. Youth ekek inna oba wenuwenma handunwa dena RDB Startup Plus vivasayaka naya pahasukama. Wedi vistara danaganna 1985 amathanna.
2: America eksa janapadaya eksa rajadhaniya Italy Australia නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
4: hina wenna menna welawa
5: ජපانے ඔකිනාව වල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා
6: okay
5: rest
6: rest in
5: වගේ આવත් ඉතින් එක ඉවරයිනේ
7: මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක සියත FM breakfast drive අනුග්‍රහය
8: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: විශේෂ අවස්ථාව බලංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
0: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම් දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
11: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
12: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
13: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බටල්වත්තපට
14: real mapat experience එකකට නැල්වත්තපට
15: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රටය David Pierce e-mobility වෙතින් 011 4700 750
16: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් loan එකක් ගත්තේ
17: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලේ
19: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 5445 5000
0: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්
20: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
21: Let's be a jet
19: David Pierce Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
22: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
23: Avance ken ona deyak adagewanna ganna
24: Avance ticket tika pay
0: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
25: අදම combank.lk වෙත පිවිසෙන්න.
26: Stars Milan Pasta.
27: යුරෝප පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරන්න.
26: Stars Milan Pasta.
28: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
29: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට
1: කිසිම චාන්ස් එකක් නැහැ.
2: ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
4: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
5: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
6: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
5: රැයක් පුරා විඳින පැයක්
6: රැදායයි
5: කීදායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න.
7: මෙන්න ප්‍රශ්නය. මගුල් කෑම පොත රචනා කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ. 2. කුමාරතුංග මුනිදාස.
2: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න මේ ගමුවේ සයාරා සයුම් දී ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
8: Yatha Pocket Money.
2: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.

දැන් වෙලාව උදේ 11:48.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: අදට රස ගන මුසු වෙන කෑමවල රස සුරකිනා.
3: කුකු ෆ්‍රයි RBD පොල් තෙල් හැට වසරකට වැඩි විශ්වාසයෙන්
4: මුළු පවුලටම මගේ ගානට
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ
5: කාගිල්ස් ෆුඩ් සිටි සත්‍යන්ති අඩුම මිල පෙරලිය ලොකුලුණු කිලෝග්‍රෑම් එකක් වෙළඳ පොල මිල රුපියල් 380යි. අපේ මිල රුපියල් 290යි. අර තාපල් කිලෝග්‍රෑම් එකක් වෙළඳ පොල මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 330යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 ඔක්තෝබර 3 සිට 5 දක්වා. තුග අවසන් වන දුරු පමණයි. කොන්දේසි සහිතයි.
6: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
5: ස්ථාවරත්වය, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි.
8: Our tailors AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන කැමතිද? එහෙනම් හරිම තැන ස්ලිට් බිස්නස් ස්කූල්. apply කරන්න පිවිසෙන www.slit.lk. slit evolve beyond.
9: අන්නකො මල්ලි, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
10: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
9: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ.
10: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්යා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
11: ඔටෝ බාත්යා පවතී සෑමදා.
12: දේශ කල්පනා බාවෙලා පායලා රැපුලා.
13: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
14: අපි ආයේ හමු නොවෙන.
13: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
0: සින්දු සියොතේ අනුග්‍රහය.
15: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චාප්තාරේ.
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
16: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිමවු සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 5 534 406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
0: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරියම් මැවෙන
17: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
0: ශ්‍රී ලංකේ රූරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
17: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026 උදෙසා තරඟ වදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
18: ටයිටල් ස්පොන්සර්
19: ඔබේ සමට දිගුරන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
20: එන්චාන්ටර් The fragrance of French romance.
21: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
22: Oat Max High Strength Liquid Collagen. Obat adama bhavita karanna.
0: Siyata satyantaya.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: මෙම වසරේ ඉන්ධන ආනයන වියදම 61%කින් ඉහළට. කොස්කොඩි වෙඩි තැබීමේ තොරතුරු හෙළිවේ. ඥානසාර හිමියන් අද අධිකරණයට. සෞදි ප්‍රධාන ගෑස් සැපයුමකට ප්‍රහාර. පාකිස්තාන සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

ඉතින් අංජලියගේ පළවෙනි පැය මෙන්න මේ විදිහට ඉවර වෙනවා. ඉතින් ඔයා බලාගෙන ඉන්නේ ඊළඟට අංජලි මොන වගේ සින්දු ටිකක් ගේද කියලානේ. සන සින්දු ටිකක් ලෑස්ති කරලා තියෙන්නේ. ඊළඟ පැය න්ියුස් බ්‍රේක් එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම මාව අහගෙන ඉන්න. මැසේජ් එක දුන්න 0711982 94 WhatsApp number එකට.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මෙම වසරේ ඉන්දනානයන වියදම 61%කින් ඉහළට. කොස්කොට වෙඩි තැබීමේ තොරතුරු හෙළිවේ. ඥානසාර හිමියන් අද අධිකරණයට. සෞදි ප්‍රධාන ගෑස් සැපයුමකට ප්‍රහාර. පාකිස්තාන සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
4: ඔව්, පේනවා පේනවා.
3: ඇයි?
4: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනේ යන්නේ ඇදේටනේ.
3: මොකක්?
4: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
5: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
6: 40 වසරක DSL විශ්වාසය සමග 355 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තීරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
7: හිතේ තියෙන business එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම business plan එක වෙනස්ම level එකකට අරගෙන යන්න. youth එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: කොස්කොට ප්‍රදේශයේදී වලාන දූෂණ මර්ධන ඒකකයේ විසින් සිදු කළ මෙහෙයුම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබෙනවා. පොලිසිය විසින් මෙහෙයුම ආරම්භ කර ඇත්තේ පුද්ගලයන් 4 දෙනෙකු ඝාතනය කිරීම සඳහා සූදානම් වූ සැකකරුවන් පිරිසක් කොස්කොට ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මතයි. වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවෙකු විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමක් සිදු කරනු ලැබුවා. එදී පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරයකින් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. තවත් සැකකරුවෙකු පලා ගිය බවයි පොලිසිය පැවසුවේ. සැකකරු නැදී සිටි නිවසේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක්, පතුරු මටක් රිවෝල්වර් අවියක්, එම පතුරුම් 6ක්, තවත් පතුරුම් තොගයක් සහ විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක්ද සොයා ගැනුණා. ව්‍යාජ අංකතහඩු සහිත අතුරු පැදියක් සහ ත්‍රීරෝද රථයක් තිබෙන නිවසේ තිබී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. තුවාල ලැබූ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 32 සහ 33 වයසල පසුවන මහින්දරුව ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පෙටියගේ පාර්ශ්වයේ ආධාරකරුවන් බව අනාවරණය වුණා. ඔවුන් කරන්තිනිය සුද්දාගේ පාර්ශ්වය අයකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කිරීමට උත්සාහ දර ඇති බවයි පොලිසිය පැවසුවේ. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලොකු පෙටි නැමැති අපරාධකරුගේ සහෝදරයා වන පොඩි පෙටි නැමැත්තා අහුංගල්ල වැලිකන්ද ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය පළමුවනදායි. එම වෙඩි තැබීමට පරිගැණීමක් ලෙස මෙම සැකකරුවන් කරන්දෙනිය සුද්දාගේ පාර්ශ්ව ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කිරීමට උත්සාහ දර ඇති බවත මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මේ අතර අහුංගල්ල ගල්වේර ප්‍රදේශයේදී අදාළියම සිදු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා. නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. තුවාල ලැබූ 74 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ බලපිටිය රෝහලටයි. මෙම වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීම් 42ක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීම් වලින් පුද්ගලයන් 23 දෙනෙකු බියකොස් ඇති අතර තුවාල ලැබ ඇති සංඛ්‍යා 22ක්. බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය කළුගොඩ අත්තේ ඥානසාර හිමියන් අද අභියාචනා අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. කළුතර තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියේදී උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ රාත්‍රියේදී. උන්වහන්සේ මේ වන විට කොළඹ අපරාධ කොට්ටාෂයේ භාරයේ රඳවා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.A. වුඩ්ලන් සඳහන් කළේ. පූජ්‍ය කළුගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලෙස දන්වා අභ්‍යාචනා අධිකරණය විවෘත වරෙන්තුනිකුත් කළේ පසුගිය පළමුවනදායි. ඒ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි. මේ අතර ජනාරකල ව්‍යාපාරය පිටුකුටුවේ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවටගත් පුද්ගලයන් 6 දෙනාද අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නීති විරෝධී රැස්වීමකට සහභාගී වීමේ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ ජීවන වියදම ඉහළයාමට එරෙහිව ජනාරගල ව්‍යාපාරයේ විසින් අදාළ විරෝධතා පාගමන සංවිධානය කරනු ලැබුවා. මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 8ක කාලය තුළ මෙරට ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 472.1ක් වැය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුව සතිපතා නිකුත් කරන වාර්තාවට අනුව ඒ 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 61.6ක වැඩිවීමක්. 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලේ ඉන්ධන ආනයනය සඳහා වැය වී ඇති සමස්ත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2526.6ක්. 2026 වසරේ අගෝස්තු මාසයේදී පමණක් ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450.6ක මුදලක් වැය වී ඇති බව මහබැංකුව සඳහන් කළා. ඒ 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව 76.5ක වැඩිවීමක්. මෙතර සූර්ය බලශක්ති පද්ධති අකර්මණ්‍ය කිරීමට රජ උත්සාහ දරන බවට ඇතැම් පාර්ශ්ව සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ ගත වූ වසර දෙකක කාලය තුළ සූර්ය බලශක්තියෙන් මෙගාවෝට් 1513ක් ජාතික විදුලි බල පද්ධතිය රෙක් කිරීමට කටයුතු කර ඇති බවයි.
8: 2024 ඉඳලා 2026 දක්වා කාලය තුළ පමණක් රූප්ටොප් සෝලා වලින් අපි 1141ක් සහ ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලා වලින් 370ක් මෙගාවෝට් එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ මුළු එකතුව ගත්තොත් 1513ක් එකතු කරන්න කටයුතු කරලා තියෙනවා. එඳ කවුරු හරි කියන්න උත්සාහ කරනවා නම් අපි මේ කාලය තුළ සෝලා වලින් ඇති කරන විදුලි ජනනය සීමා කරලා තියෙනවා කියලා මේ සංඛ්‍යාලේඛන දිහා බැලුවහම අපිට පේනවා ඒක එහෙම නැහැ කියලා.
1: යෝජිත නෙට් ප්ලස් ක්‍රමවේදය මගින් සූර්ය පැනල හිමියන් අසාධාරණයට ලක්වන බවට එළවෙන චෝදනා සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වනු ලැබුවා. අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික විදුලි පද්ධතියට අනුව ලබාගත හැකි වන්නේ නෙට් ප්ලස් ග්‍රේවින් ක්‍රමය පමණක් බවයි. කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇතේම ක්‍රමය පමණක් බවයි අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ. වෛද්‍යවරුන් වෙනුවෙන් සුවිශේෂී වැටු ක්‍රමවේදයක් සහ සේවා කාණ්ඩයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව රජයේ මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ මෙවර අයවැයේදී හෝ රජයේ ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
9: වෛද්‍යවරුන් වෙනුවෙන් සුවිශේෂී වැටුප් ව්‍යුහයක් සහ සේවා කාණ්ඩයක් ප්‍රකාශයට පත් කිරීම පහුගිය අයවැයේදී සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරපු ආණ්ඩේ ප්‍රතිපත්ති විදියට හැන්සාර්ගත වෙච්ච කාරණයක්. බලාපොරොත්තු වෙනවා මෙවර අයවැයේදීවත් අවුරුද්දක් ගිහිල්ලවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිද්ධ කරයි කියන විශ්වාස කරන ආණ්ඩේ තුන්වෙනි අයවැය ආණ්ඩුවම කියන විදියට භාණ්ඩාගාරයේ පිරලා ඉතිරලා තියෙන මොහොතක ඉතිහාසයේ දැවැන්තම බදු ආදායම වාර්තා කරලා තියෙන මොහොතක රුපියල් ට්‍රිලියනයක් භාණ්ඩාගාරය එකතු කරලා තියෙන මොහොතක ඉතිහාසයේ වැඩිම ආර්ථික ඉලක්ක කරා ළඟා වුණු මොහොතක අමාරුම මොහොතේදී අමාරුම අවස්ථාවේදී පටිතත කරගත්ත නෑබෑ නොකිය මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ රාජකාරිය කරපු තමන්ගේ වගකීම ඉෂ්ට කරපු විශේෂඥ වෛද්‍යවරුන් නැත්නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ සෞඛ්‍ය පද්ධතියට දැන්වත් සාධාරණ ඉෂ්ට කරන්න ආණ්ඩුවට හැකියාව සහ අවශ්‍යතාවය පැනනගී කියලා බලාපොරොත්තු වෙනවා.
1: උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්තිය සංශෝධනය නොවීම හේතුවෙන් විශේෂඥවරුන් රට හැර යන තත්ත්වයක් උද්ගත වී ඇති බවයි වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ.
9: මේ රටේ සෞඛ්‍ය පද්ධතිය බරපතල ගැටු ගණනාවක් මැද හේතුවන්නේ ඇතරින් බරපතලම ගැටලුව තමයි මානව සම්පත. එහෙදි විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා ආලරාමුවක් සහිත සිරසාර වැඩපිළිවෙළ ආමත් පහුගිය ආණ්ඩුවල වගේම තමයි වර්තමාන ආණ්ඩුවන ප්‍රකාශයට පත් වන ආකාරයක් අපි දකින්නේ. 2025 වැලේකණේදී වෛද්‍යවරුන්ගේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී තීමනාවෙන් තුනෙන් එකක් අපහාසු කරා. ඒ වගේම නිවාඩු දින රාජකාරී කිරීම වෙනුවෙන් ජීවන ගෙවීම වලින් තුනෙන් එකක් අපහාසු කරා. ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිටම එකඟ වූ උපයනයට ගෙවීමේ බදු ප්‍රතිපත්තිය සංශෝධනත් එකඟ වූ පරිද්දෙන් තාම සිදු කරලා නැහැ. ඒ වගේම විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඒ වගේම වෛද්‍යවරු මොහොතේදී තියෙන ප්‍රවාහන ගැටලු ආදී ගැටලු ගණනාවක් කියන ඒ සම්බන්ධයෙන් නිශ්චිත කාලරාමුවක් හැට පිළිතුරු තවමත් අපි ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශයට පත් වෙන ආකාරයක් අපි දැක්කේ නැහැ.
1: 2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 21 වනදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. පනත් කෙටුම්පත අනුව 2024 මුදල් වර්ෂය සඳහා රජය ඇස්තමේන්තුගත වේදම රුපියල් බිලියන 492.77ක්. මෙවර විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ලබන 7 වනදා සිදු කිරීමට නියමිතයි. විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හේවත් අයවැය කතාව නොවැම්බර් 12 වන දින සිදු කෙරෙනු ඇති. අයවැය දෙවනවර කීවීමේ විවාදය නොවැම්බර් මස 13 වන දින සිට 20 වනදා දක්වා පැවැත්වෙන අතර කාර්ක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 21 වනදා සිට දෙසැම්බර් මස 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. පවතින අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ උත්සවයකට එක්වීමෙන්.
10: රජයක් හැටියට අපි අධ්‍යාපනයට විශාල අවධානයක් දීලා තියෙනවා. අධ්‍යාපනය තියෙන පවතින අධ්‍යාපන ක්‍රමය මීට වඩා අද ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් බවට පත් කරන්නත් අපි මේ දවස්වල ඉතින් ඒක අපේ විශාල වැඩසටහනක්. ඒ වගේම විෂයමාලාවන් වෙනස් කරනවා වගේම ඔබේ පාසල්වල තියෙන යටිතල පහසුකම් දියුණු කරන්නත් අපි ගොඩක් මහන්සි වෙනවා. යටිතල පහසුකම්, ඩිජිටල් පහසුකම් මේ සියල්ලම අපි ලබා දෙන්න දැන් සැලසුම් කළා. ඒවා ක්‍රියාත්මක වෙමින් යනවා.
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ රට තුල ඩීසල් මාෆියාව ක්‍රියාත්මක වන බවයි.
11: ඩීසල් මාෆියාවේ කප්පිත්තන් ටික මේ මොහොත වෙන විට කම්බයින් සයිකල් පවර් ප්ලාන්ට්ස් අනුමත කරගෙන ක්‍රියාත්මක කිරීම සඳහා ඩීසල් මාෆියාව ප්‍රචලිත කිරීම සඳහා ලොකු වෑයමක් කරනවා. මම අහන්න කැමති පුළුවන්ද මේ රජයට පෙන්නුම් කරලා දෙන්න යුග ධනවි, සෝබා ධනවි, සහස් ධනවි හරහා ඇත්තටම LNG සහ ඩීසල් එකතු තුල බලය නිෂ්පාදනය කරන්නට යනවද? එහෙම නැත්නම් FSRU එකක් නැතුව ඔබ නිකන් කම්බයින් සයිකල් පවර් ප්ලාන්ට්ස් කියන සංකල්පය ඔස්සේ ඔබ ප්‍රවර්ධනය කරන්නට හදන්නේ, ව්‍යාප්ත කරන්නට හදන්නේ ඉන්ධන මාෆියාවේ, ඩීසල් මාෆියාවේ න්‍යාය පත්‍රය නොවේද කියන එක මම අහන්න කැමතියි. අපි විශේෂයෙන්ම මේ රටේ 120,000 ජනතාව වෙනුවෙන් ඒකට ඉඩ තබන්නේ නැහැ.
1: මේ අතර ආණ්ඩු ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ.
12: හොරකම් කරපු, වංචා කරපු මහජන දේපොල කොල්ල කාපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා අපි කිව්වනේ. අපි ඒකට අවශ්‍ය කරන නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න අවශ්‍ය කරන මැදිහත්වීම් අපි කරලා තියෙනවා. උසාවි මදිනම් උසාවි හදනවා, නීති මදිනම් නීති හදනවා. ඒ නිසා මහජන දේපොල කොල්ල කාපුවට දාලා නීතිය ක්‍රියාත්මක කරනවා. ඉතින් හොරුන්ට මේ රටේ පාලනය ආපහු බාර දෙන මේ රටේ ජනතාව සූදානම් නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව හොරකම් නොකරන, වංචා නොකරන, දේශපාලනයේ ගරු සේවයක් ලෙස සලකමින් වැඩ කරන ජනතාවට පුළුවන් ඕනෑම ඡන්දයකදී තමන්ට ස්වාධීනව ඉදිරිපත් වෙන්න, නැත්නම් පක්ෂවලින් ඉදිරිපත් වෙන්න. අපි හිතනවා ඒ කිසිදු කෙනෙක් අපිට තරඟයක් නෙවෙයි. රටේ ජනතාව තීරණය කරන ඕනෑම කණ්ඩායමක් එක්ක තරඟ වදින අපි සූදානම්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයේ යටතේ අපේ රටේ එන ඕනෑම මැතිවරණයකදී ජාතික ජනබලවේගය මේ මැතිවරණයට සූදානම් වගේම මේ වෙන විටත් ජනතාව සහතික කරමින් තිබෙනවා. මේ රටේ ඊළඟ ආණ්ඩුවත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආණ්ඩු දිසානායක තමයි මේ රටේ ජනාධිපති කියලා.
1: ප්‍රධාන ජලාශවල ජලමට්ටම මේ වන විට 134.2 මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ජල කළමනාකරණ අධ්‍යක්ෂ HMPSD හේරත් පැසුවේ පානීය ජලය ලබා ගැනීම සඳහා ජලය මුදා හැරීමට වැඩි ඉඩක් ලබා දී ඇති බවයි.
13: ගබඩා වී ඇති ජල ප්‍රමාණය මේ වන විට යලකන්නේ අවසන් වී ඇති බැවින් පානීය ජල අවශ්‍යතා සඳහා මෙම ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශ සඳහා නිකුත් කිරීමට අපේක්ෂා කරන අතර විශේෂයෙන් මෙම යලකන්නේ අවසන් වී මේ වන විට සියලුම වාරි ව්‍යාපාරවල අත්‍යවශ්‍යම නඩත්තු කටයුතු සිදු කරමින් පවතින විශේෂයෙන් වාන් දොරටු පරීක්ෂා කිරීම, සොරව පරීක්ෂා කිරීම, ප්‍රධාන ඇලවල් වල අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු මේ වන සිදු කරමින් පවතිනවා. එම නඩත්තු කටයුතු ඉදිරි මහකන්නේ ආරම්භ කිරීමට පෙර පරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් මගින් පාලන වාරි ව්‍යාපාරවල නිම කිරීමට අපේක්ෂා කරන අතර බොහෝ දුරට පෙර කන්න සහ කන්න රැසීම් තීරණ අනුව ඉදිරි මහකන්නේ ඔක්තෝබර් මාස දෙවන සතියේ සිට බොහෝ වාරි ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර බොහෝ දුරට මෙම දිනවකවානු වාරි ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට එම වාරි ව්‍යාපාරවල පවතින ජල ප්‍රමාණය සහ වර්ෂා පතනය අනුව වෙනස් විය හැකි අතර එම තීන්දුව තීරණ බොහෝ දුරට කන්න රැසීම් තීන්දුව තීරණ මගින් තහවුරු කර ඉන්පසු කන්නේ ආරම්භ කිරීම තමයි සිදු කරන්නේ.
1: දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන පසුරු එකෙන් පමණ පසුව වැසියෝ ගිගුරුම් සැත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමු, බස්නාහිර, දකුණු ඌව, බයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි. මෙතර දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑති වියලි කාලගුණය හමුවේ පුද්ගලින් 164,348 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. ඔවුන් පවුල් 49,796කට අයත් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 111,075 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔක්තෝබර් මාසයේ ගත වූ දින තුන තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 355. මෙම වසරේදී ඩෙංගු වැළැතීම හේතුවෙන් පුද්ගලින් 78 දෙනෙකු මිය ගියා. ඩෙංගු අධ්‍යවදානම් බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටස සංඛ්‍යාව 33. ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව වැසි සහිත කාලගුණය සක්‍රිය වීමත් සමග ඩෙංගු රෝගියාලි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඒ අධ්‍යක්ෂ කපිල කන්නංගර ප්‍රකාශ කළේ මදුරු අන්බෝවන පරිසර විනාශ කිරීමට ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
14: ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විශේෂයෙන් බලලා ඇහැට ගැටෙන මේ අවතරක් නෙවෙයි. අපි දන්නවා අපිට ඇහැට නොගැටෙන තැන්වලත් මදුරුව බෝ වෙනවා. ඒක හොඳට මතක තබා ගත යුතු වෙනවා. ඒ නිසා මේ සියල්ලක්ම ඉවත් කරලා වතුර එකසු වෙන්නේ නැති විදියකට ඒවා සොරලා තියලා එහෙම නැත්නම් ඒවා සම්පූර්ණයෙන් ඉවත් කරලා මේ මදුරුව බෝ වෙන එක වළක්වා ගත යුතු වෙනවා. මොකද එහෙම නැතුව අපිට ඒ රෝගය වැළඳුනාට පස්සේ ප්‍රතිකාර කිරීමට වඩා එය වළක්වා ගැනීම තමයි වැදගත් වෙන්නේ.
1: සෞදි අරාබියේ රියාද් නුවර පිහිට ඇති රජයේ සතු ජාතික ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් සමාගමට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යෙමනි නිවේදනය කළේ සෞදි අරාබියේ ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් සපයන්නා වන ඇරම්කෝ සමාගමට ප්‍රහාර එල්ල කළ බවයි. ප්‍රහාර එල්ල කර ඇත්තේ බැලස්ටික් මිසයිල් මෙන්ම ඩ්‍රෝන යානා සහිත මිලිටරි මෙහෙයුමක් මගින්. යෙමනේ සනා ඇතුළු ප්‍රදේශ කිහිපයකට සෞදි අරාබිය එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා. සෞදි බලධාරීන් ප්‍රහාරය පිළිබඳව කිසිදු සටහනක් මේ වනතෙක් දක්වා නොමැති බවයි විදේශ මාධ්‍ය පැවසුවේ. යෙමනේ ජාත්‍යන්තර පිළිගත් රජයට සහය දක්වන සෞදි ප්‍රමුඛ සංධානය පැවසුවේ හවුති සටන්කරුවන් 260ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි. පුද්ගලින් 6 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබෙද්දී අතුරුදන්වූ අමරිකානු වෛද්‍ය ප්‍රවාහන ගුවන් යානයේ සුන් බුන්සුවාගත් බව එරට බලධාරීන් පවසනවා. බර්මියුඩාවේ සිට බෝස්ටන් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පාලනයෙන් ගිලිහි ගොස් මෙම අනතුර සිදු වුණා. යානයේ සිටි පුද්ගලින් 6 දෙනා සම්බන්ධයෙන් මේ වනතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර ඔයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙලෙස අතුරුදන් වී ඇත්තේ කැනේඩියානු ජාතිකයන් 4 දෙනෙකු සහ බර්මියුඩා ජාතිකයන් 2 දෙනෙක්. යානේ හදිසි විදුලි කාර්මික දෝෂයක් හටගෙන ඇති අතර නියමුව විසින් හදිසි අවස්ථාවක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
15: ක්‍රීඩා සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත්. පැතුම් නිසංක, අවිෂ්ක ප්‍රනාන්දු, කමිල් මිෂාර, පවන් රත්නායක සහ නාරච්චගේ, කමිදු බෙන්ඩිස් සහ ජනිත් ලියනගේ සංචිතය සඳහා නම් කළ ක්‍රීඩකයන් අතරට අයත්. දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ මහේස් තීක්ෂණ, සචින්දු කොළඹගේ මෙන්ම දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මදුශංක සහ එෂාන් මාලිංග සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් වනවා. පැතුම් නිස්සංක සංචාරය සඳහා එක්වන්නේ ඔහුගේ යෝග්‍යතාවය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් ලබා දෙන නිර්දේශන්

0: ප්‍රධාන ප්‍රවෘති නිමයි. මම කුෂාරි උඩවණකේ. සීතමිලඟ ප්‍රධාන ප්‍රවෘති සවස 6:30ට රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: டாக் ஆஃப் தி டவுன்.
1: லோகி புறாம ඉන්න ක්‍රිකට් ෆෑන්ස්ලා ආදරෙන් වැළඳගත්ත ලගන් මූවි එක රිලීස් වෙලා දැන් අවුරුදු 25ක්.
2: ඒ ක්‍රිකට් මැච් එක ආයම අපිට අරගෙන එන ලෑස්ති වෙන්නේ අමීර් ඛාන් එක්ක ලගන් මූවි එකේ ඩිරෙක්ටර් ආශුතෝෂ් කුවාරිකර්.
1: ලාල්කාරා ඒ තමයි දෙන්න එකතු වෙලා ක්‍රියේට් කරන්න ප්ලෑන් කරන අලුත්ම මූවි එක.
2: නිදහස් ඉන්දියාවේ පළවෙනි ටෙස්ට් ක්‍රිකට් කැප්ටන් ලාලා අමරනාත්ගේ කැරක්ටර් එක තමයි මේ මූවි එකේ අමීර් කරන්නේ.
1: 1947 ඉන්දියා පාකිස්තාන් පාටිෂන් එකෙන් පස්සේ ඇති වුණු වෙනස්කම් එක්ක 1952 ඉන්දියා පාකිස්තාන ඓතිහාසික ටෙස්ට් සීරීස් එක ගැන තමයි ස්ටෝරි එක හැදිලා තියෙන්නේ.
2: මූවි එකේ ෂූටින්ග්ස් මේ අවුරුද්දේ අගවැද්දි පටන් ගන්නවා කියලා තමයි බොලිවුඩ් පැත්තෙන් අපිට ආරංචි වුණේ.
0: Talk of the Town.

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
1: ස්මාර්ට්ම රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අබන්ස් වෙතින්.
2: ආදිනම වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
5: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට

0: aan stiek en tik op pay.
1: Finishing wahala klese kalara flow waja bena.
2: Sit padagani kal pavati avalakshana novi.
1: Oyat wahalata washi wenna. Finishing wahalak nam kalara samai.
3: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
4: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
3: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
4: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
3: තේරුම් ගැනීමයි සැනසීමයි.
4: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න. මෙන්න ප්‍රශ්නය. වායු පීඩනය මැනීමට භාවිතා කරන උපකරණය වන්නේ 1. ඇල්ටිමීටරය 2. බැරෝමීටරය.
1: ස්කූලේ අතවසර ඉගෙන ගන්න කැස්බෑවෙන් තශිල සමාධි ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
2: යතෝ පොකට් මනි.
1: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
2: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. Talent ticket විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.4 හම්බන්තොටට සියත.

දවල් 12 විනාඩි 7 විනාඩි 37යි දැන්. දන්නවද මට මැසේජ් එකක් කියවලා තියෙනවා. හෙවන් පීරිස්. එයා මට කියලා තියෙනවා. එයා කියලා තියෙනවා මට වදන සින්දු ගොඩක් ලස්සනයි. ඔයත් ඒ වගේද කියලා. මං හිතන්නේ මාත් එහෙම තමයි. ඒ වගේම අපිට රුක්මල් මැසේජ් එකක් දාලා තියෙනවා මාව දැල්ලෙන්. කොහොමද ඔයාට හොඳින් ඉන්නවද කියලා. ඉතින් මං හොඳින්. ඔයාටත් පුළුවන් මට මැසේජ් එකක් දාන්න 0711 982 94 අපේ WhatsApp නම්බරයකට.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's. Life එකම ෆ්‍රෙෂ්.
2: After levels, Sri Lanka's top 5 tech graduate කෙනෙක් වෙන්න. Slit Faculty of Computing සමග එකතු වෙන්න. Apply කරන්න, පිවිසෙන්න. www.slit.lk. Slit. Evolve beyond. Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
3: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
2: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
4: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
5: නෑ.
4: එහෙනම් ඔයා එයා එක්ක hina උනේ?
5: තව කෙනෙක් එක්ක hina වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි hina වකට පුළුවන් අපේ තනිත්තගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's. Life එකම ෆ්‍රෙෂ්.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
7: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි. කිරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 253යි. දේශීය සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 174යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දිනුම වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 3 සිට 5 දක්වා තුග අවසන් වරතුරු පමණයි. කොන්දේසි සහිතයි.
9: අනේ මෙහෙම
10: සංගීත කනවා සංගීත
11: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
12: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්.
6: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම LP ෆිනෑන්ස් වෙතින් දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින්. අද තමයි හොඳම දවස.
13: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
2: සියත Between Lady Miss World Sri Lanka 2026
13: ශ්‍රී ලංකේ රූ රජනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
2: සියත Between Lady Miss World Sri Lanka 2026 උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
14: ටයිටල් ස්පොන්සර්
15: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු වෙන Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
16: Enchanta, the fragrance of French romance.
17: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
18: Oat Max High Strength Liquid Collagen, obat adama bhavita karana.

0: ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්. වයඹ මධ්‍යම සබරගම වූ බස්නාහිර සහ උතුරු බැදපළත් සහ ගාල්ල මාතර බණ්ඩාරම දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. මෙම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි. මේ අතර මධ්‍යම සබරගම වූ බස්නාහිර දකුණු වූ වයඹ සහ උතුරු බැදපළත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සෞදි සහෙලත් තේමන හමුදාව සිදු කළ ප්‍රහාර හේතුවෙන් හූති ප්‍රහාරකින් 700ක් මේ ගොස් තිබෙනවා. ඒ පැය 24ක් තුළ සිදු කළ පහර දීම හේතුවෙන් යෙමනයේ සෞදි සහෙලත් රජයේ හමුදා පැසුවේ හූති සටන්කාමෙන් විනාශ කිරීමට දැඩි ප්‍රහාර එල්ල කරන බවයි.
1: මොකද්ද වාහනේ අවුල?
2: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
1: සර් ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
2: ඔව් නේ මල්ලි. දැන් මේ ටික දවසක ඉඳලා
1: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
3: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් නඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි ද ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගියර් මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
4: XCD ක්ලච් අතරමන් නුවණ ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යුත්තකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
6: සියත

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: දැන් නැවෙන් බාන මිලටද මේ දෙන්නේ?
2: මේ තෙල් මිල වැඩි වෙන්නේ වත්මන් ආණ්ඩුවේ නාස්තියක් නිසා නෙමෙයි.
3: රුපියල් මිලියන 4100ක් මේ කැබිනට් එකේ වෙන් කරන්න ඕනේ නැහැ සාන දෙන්න.
4: බලයට එනකොට කිව්වා නැවෙන් බාන මිලට තෙල් දෙනවා කියලා.
5: ආණ්ඩුවේ අතමොන්ට සුබ වුණාට රටට සුබ කාලයක් නෙවෙයි.
0: දියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: කුරහන් බැපුරවා නම් කුරහන් තමයි එන්නේ.
3: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
7: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
8: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
9: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොළේ.
11: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
12: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
13: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
14: අම්ම සල්ලි දාන්නද?
13: ඔව් සල්ලි දාන්න.
14: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
13: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
10: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලාභී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සාමාන්‍ය.
0: මිස් හොඳ කුල්ද?
15: කුල් මොකද මම හොට්නේ.
0: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
15: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
16: Oh my god.
0: ඔඩි මිස් සුදු කොච්චි.
17: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
18: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
0: මිස් මිස්. Excuse me miss.
15: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
19: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
15: 0372 370 370.
19: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
20: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
19: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
20: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
15: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
21: අපි සාබේලට 98.4
15: ඉතින් කොහොමද මේ විදිහට ගෙවිල යන මේ පැයේදිත් මට හිතුණා අපි මතක් කරන්න ඕනේ කියලා අපිට මැසේජස් එවපු කට්ටියව. ඉතින් මට මේ විදිහට මැසේජ් එකක් එවලා තියෙනවා අපේ කවුද මඩපාතින් රසික ඇතුළු කට්ටිය. මඩපාතින් රසිකදුව රත්නපුර කහංගමින් පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සුනෙත් තමයි කියලා තියන්නේ අපිට මෙයාලව එකතු කරගන්න කියලා.

ඉතින් ඔන්න ආයෙත් අංජලි ඔත්ක කතා කරන්න වෙලා ඉන්නේ. ඉතින් ඔන්න ඔහොම කතා කරගෙන යනකොට මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. පිළියඳල ඔබෙල් එකේ කට්ටියම පිවහගෙන ඉන්නවලු සියත සත්‍යන්ත. ඉතින් ප්ලේලිස්ට් එක නම් හරිම ලස්සනයි කියලා තියෙනවා ඔබෙල් එකේ කට්ටිය. ඉතින් යාලුව මේ ලස්සනම ලස්සන සින්දුවට එකතු කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මැසේජ් එක දාලා තියෙන්නේ තිලක් දෙන්නකෝන්.

0: After levels, psychology, biomedical science and nursing study karanna. Althea samaga ekathu wenna. Pivisenna www.slit.lk. Slit and Hemas. Adhyapanaya saha saukhya satkare samuhika shaktiya.
1: Parampara gananawak api obowa balagenbowa. Eha meha nopenna vidyak athule thibunu. Ape namaya usas tattwaya. Oba obe jeevithaye taram vishwasa kala. Dinen dina thakshanaya arakshawa ihala nanbamin. Pramithiya sahathika kala. Gini rakawarane jathika surakshitha karanaya. Kalani Fine Shield Purple Wire. Then fill the pulley.
0: Dubai cleaning sa housekeeping rakya kanta pirimide pirisatama
2: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
0: koronagala nk global edge videsh rakya ayatanaya 0.37273370
3: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
4: ඕකේ.
3: රෙස්ට්.
4: රෙස්ටින්.
3: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහයෙන්
6: පොළොවේ රන් ලස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විතර.
8: රට පුරා හැම ඔටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තැගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
16: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
17: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට
19: real mobility experience එකකට නැල්වත්ත බට
20: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 row රථය David Pieris e-mobility වෙතින් 0114700550
21: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් loan එකක් ගත්තේ
22: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ
24: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0115445000
0: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
2: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
25: Let's Vietjet.
24: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within.
26: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Meka Karaganna.
27: Avans Second Pona Deyak, Adage Vanna Ganna.
28: Avans Ticket Ticket Pay.
0: Freelance Obavinwenma Nirmanaya Kala Combank Big Plus Account Ticket PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
2: අදම combank.lk වෙත පිවිසෙන්න.
29: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරා. Stars Milan Pasta.
22: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
23: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට
1: කිසිම චාන්ස් එකක් නැහැ.
3: ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට්බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
4: මෙන්න ප්‍රශ්නය. වායු පීඩනය මැනීමට භාවිතා කරන උපකරණය වන්නේ 1. ඇල්ටිමීටරය 2. බැරෝමීටරය.
3: ස්කූලේ අතවසර ඉගෙන ගන්න කැස්බෑවෙන් තශිල සමාධි ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
5: යත පොකට් මනි.
3: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
5: 98.4න් මෙගාවාට්ෂයට. FM.

ඔය අහල තියෙනවද පාකින්සන්ස් ලෝ කියලා තියරි එකක් ගැන? ඉතින් ඒකින් කියන්නේ මොකද්ද කියලා දන්නවද ඔයා? ඒකින් කියන්නේ අපි යම්කිසි වැඩකට කාලය දෙන ප්‍රමාණය වැඩි වුණොත් අපිට ඒක ඉවර කරන්න යන වෙලාවත් වැඩි වෙනවා කියන එක. ඉතින් අපි මේ මොකක් හරි වැඩකට එකට අපි ඩෙඩ්ලයින් එකක් දාගත්තොත් හිතන්නකෝ පැය දෙකකින් මම මේ වැඩේ ඉවර කරනවා කියලා හිතුවොත් ඒක අපිට අනිවාර්යයෙන්ම මේ පැය දෙක ඇතුළත ඉවර කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ එක්ස්පීරියන්සස් ඔයාටත් තියෙනවද?

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
2: Cargill's Food City සතියන්ති අඩුම මිල පෙරලිය බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 380යි දියුල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 400යි අපේ මිල රුපියල් 160යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නවලංගු වන්නේ 2026 ඔක්තෝබර් 3 සිට 5 දක්වා තුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
3: බලන්නකෝ මල්ලී අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
4: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
3: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ.
4: ඒකනේ මිස් අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්යා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
5: ඔටෝ බාත්යා පවති සෑමදා.
6: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Forks David Peris Motor Company Private Limited Amathanna 011147600
7: Oti kannadi amathaka velani
4: Amma salli dannada
7: Salli dann
4: Oy form ekak denna ko man amma kannadi wenna
7: Tenna honda nan innet honda aya
4: Oya wage honda kenekuta ganadunu karanda e wageema honda tanak gona
8: Sthavaratwe vishwasaniyatwe saha arakshawa ihelima labadi obe sthavara tanpotuwata ihela poliyak labadi හොඳමතන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳමතනක් හොඳ ආයෝජනයක් 13.19 අදමමතන්න
9: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
10: After levels industry ක පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll slit faculty of engineering දන්මයදුම් කරන්න www.slit.lk slit evolve beyond
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
12: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනී.
15: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
16: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
15: ශ්‍රී ලංකේ රුරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
16: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
17: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
18: ටයිටල් ස්පොන්සර්.
19: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
20: Enchanta. The fragrance of French romance.
21: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
22: Oatmark's high-strength liquid collagen, obat adama bhavita karanne.
23: Theater, Tele Depeha. Aluth kalawakata tele natya pelak balanna.
24: Mama dakala hanguna ne?
25: Hanguna? Man, amme kalu enaka metentala hiti.
23: Kalu sudu saha patali charitha ekama vediyaka ekata mona gahena. දූවිල්ලෙන් පිරින් නගරයක්
26: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳ ගන්න නෑනි
23: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
27: සියත ටීවී තුලින්

දැන් වෙලාව 1:54. ඉතින් මට මේ වෙලාවේ මැසේජ් එකක් ඇවිල්ලා තිනවා රින්කෝවල පහේ කණුවේ ඉන්න පුංචි බණ්ඩා සහ එයාගේ ෆැමිලි එකේ හැමෝම අපි වහගෙන ඉන්නවා කියලා. ඉතින් පුංචි බණ්ඩා මහත්මයාව අපි ආදරෙන් කතා කරගන්නවා එයාගේ ෆැමිලි එකත් එක්කම. මේ ලස්සන සින්දුව පුංචි බණ්ඩාට.

ඉතින් මේ පැයත් මොන ඔය විදිහට ගිවිලා ගිහිලා තියෙන්නේ. මැසේජස් තියෙනවා කියවන්න. ඉතින් ඔයාට පුළුවන් මැසේජ් එකක් දාන්න මට 0711982094 අපේ වට්ස්ඇප් නම් එකට. එහෙනම් ඊළඟ පැයදෙත් අපි මේ ලස්සනම ලස්සන මැසේජස් ටික කියවමු.

0: Top Story.
1: දහස්සේ හැවරදි සිසුවකු දිය ගිලීමරුට. සමනල වැවෙහි ගිලී දහස්සේ හැවරදි සිසුවකු මිය ගොස් තිබෙනවා. මේ ගොස තේ මොනරාගල ප්‍රදේශයේ සිට සබරකම විශ්වවිද්‍යාලයේ නැරඹීම සඳහා අධ්‍යාපන චාරිකාවකට පැමිණි සිසුන් පිරිසක් අතර සිටි සිසුවෙක්. පොලිසිය පැවසුවේ සිසුන් පිරිස කූරගල පුදබිම වෙත යමින් සිටියදී සමනල වැව වේලේ නැරඹීම සඳහා බස් රථ නවතා ඇති බවයි. එහිදී එක් බස් රථයක සිටි සිසුන් තුතෙරකු දියණෑමට සූදානම්ව ජල කාන්දුව අසලට බැස තිබුණා. එම අවස්ථාවේදී එක් සිසුවෙකු ජල පහරට හසුව අතුරුදන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ප්‍රදේශවාසීන් සහ සමනල වැව පොලිසිය එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අතුරුදන් වූ සිසුවාගේ මృత ශරීරය සොයා කෙරුණා. මේ ගොසත්තේ බිබිල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙක්.
0: අනුග්‍රහය ජපන් තාක්ෂණය ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වල ලංකාවේ තියෙන එකම ජපන් බැට්‍රිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම දිගුකාලීන කාර්යක්ෂමතාවය හැක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජියක වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැට්‍රිය ජපන් වාහනයට ජපන් බැට්‍රිය.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යුත් එකේ ඉන්න ඔබ වෙනුවෙන් හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

දැන් වෙලාව දෙකයි විනාඩි නමයකුත් ගෙවිලා ගිහිල්ලා. ඔයා දන්නවද මට බොරලස්ගමුවේ දිනිත ඒ වගේම විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා මේ හැමෝම මැසේජ් එකක් දාලා තිනවා මම අහගෙන ඉන්නේ කියලා. ඉතින් අංජලි වහගෙන ඉන්න ඔයාටත් පුළුවන් මට මැසේජ් එකක් දාන්න 0711 982294 අපේ WhatsApp නම්බරයකට.

0: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 7 7 අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0.114 700 550 අමතන්න.
2: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
0: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කරන
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනියර් ප්‍රකප ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
0: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
4: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
0: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
5: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000.
0: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
4: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න.
0: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දැන් හොඳ නම් ඉන්නේ හොඳය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
9: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
10: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.
11: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
12: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
13: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙන මන්නම් හිතන්නේ නැහැ.
12: දකින හීන පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
14: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
15: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
12: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
0: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

ඔන්න ඉතින් මේ විදිහට කාලය ගෙවෙද්දී මට මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා පිළියන්දලින්. පිළියන්දල නදී අපිට හැමදාම අපිත් එක්ක ඉන්න කෙනෙක් තමයි නදී කියන්නේ. ඉතින් නදී කියලා තියෙනවා හැමදාම වගේ සත්‍යයට අහගෙන ඉන්නවලු සියත සතියත්ය. ඉතින් එයාගේ ෆැමිලි එකත් එකතු කරගෙන ලස්සන සිද්දුකටය.

0: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපෙනෙන ආශිර්වාදයේ තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
1: ස්මාර්ට්ම රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන්ස් වෙති.
2: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය බජාජ් 200cc සහ 230cc මාදිරි වලින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
3: ෆිනෑන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ කොම්බැන්ක් ගිග් ප්ලස් account එකෙන් PayPal withdrawal credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
4: අදම kombank.lk වෙත පිවිසෙන්න.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල Cargill's Food City වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි. කිරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 253යි. දේශීය සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 174යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දිනම නවලංගු වන්නේ 2026 ඔක්තෝබර් 3 සිට 5 දක්වා. තුග අවසන් වරතුරු පමණයි. කොන්දේසි සහිතයි.
6: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
7: පාට එක ආදරේ පටලගන්න එපා.
6: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
7: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
6: තේරුම් ගැනීමයි සැනසීමයි.
7: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.
6: උපිසු

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: Science වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අධමයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
2: Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Forks David Peris Motor Company Private Limited Amatanna 0111147600
3: Yamina Koinda Sir DLB Vasi Lottery-en erenne
4: Sambandhana Lottery hadunbandina Vasi ticket paten dinapata rupiyal 1,10,005 50,000 saha 25,000 mudal kyaga samaga electric yatu pedi athulu patatta kitina ganna DLB Vasi koi kaatat Vasi
5: Parampara gana kape rate honda aluminium dunna Vishwa සේ පරිසං කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමිද පිරිසටම
9: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
8: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
10: මෙන්න ප්‍රශ්නය මගුල් කෑම පොත රචනා කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ 2. කුමාරතුංග මුනිදාස
11: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න මේ ගමුවේ සයාරා සයුම්දි ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න
12: යතර පොකට් මනි
11: සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න
12: 98.4න් හම්බන්තොටට සියත FM

දවල් දෙකයි විනාඩි 41යි දැන්. ඉතින් මට මැසේජ් එකක් ඇවිල්ලා තිනවා අපේ අලුබෝමුල්ලේ ජගත්ගෙන් ජගත් ලස්සනම ලස්සන කවියක් මං වෙනුවෙන් නිර්මාණය කරලා තිනවා. අපි ඒක වැඩසටහන අන්තිමට තමයි අපි කතා කරන්නේ. ඒ ගැන මෙන්න මේ ගීතය අලුබෝමුල්ලේ ජගත් මගෙන් ඉල්ලලා තිනවා ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න ආදරේ පිරිලා ඉතිරිලා යන කියලා. ඉතින් මේක ඔයා වෙනුවෙන්.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: අනේ මෙහෙම නුනුනුන.
3: හරි කියන්න කියන්න. ඉතින් ඉතින්.
4: සංගීත කනවා. මොකෝ කෑවටත් දවල්ද? සංගීත
5: කන. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
7: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට.
8: ලෝකෙ පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
9: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අතම LP finance වෙතින්. දැන් lease එක පැය තුනෙන් LP leasing. අද තමයි හොඳම දවස.
10: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
11: මුළු පවුලටම මගේ ගානටම
10: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන
12: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර්. දැන්
13: ඉතින් තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන් හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
14: After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් ස්ලිට් වෙතින්. දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. slit evolve beyond.
15: finishing වහලක් ලෙස color upflow වැජබෙනා.
16: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. finishing වහලක් නම් color up තමයි.
17: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
18: සියත Between Lady Miss World Sri Lanka 2026
17: ශ්‍රී ලංකේ රුරජනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
18: සියත Between Lady Miss World Sri Lanka 2026
19: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
20: ටයිටල් ස්පොන්සර්
21: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
22: Enchanta. The fragrance of French romance.
23: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
24: Oatmark's high strength liquid collagen obat adama bhavita karanna.
25: Anuwatai dashama hataren me komuwata.
26: Siyatha FM.
27: Onna iting e vidihata e payat avasana wenawa. ඉතින් හතර වෙනකන් අංජලී ඉන්නවා. මට මැසේජ් එකක් තවන්න 0711 982 94 අපේ WhatsApp නම්බර් එකට.

0: theater top story
1: ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ බයිබ මාධ්‍යම සබරකමුව ඌව බස්නාහිර සහ උතුරු මැද පළාත් සහ ගල්ල මාතර මන්නාරම දිස්ත්‍රික්ක සඳහායි. එම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැන් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකියි. මේ අතර මධ්‍යම සබරකමුව බස්නාහිර දකුණු ඌව වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
0: Top story. අනුග්‍රහය
2: මේ ටිකක් හිමින් යන්නකෝ.
3: ඇයි බයද?
2: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනලම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
4: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණය සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.

හවස තුන පහ වෙලා විනාඩි 9කුත් කෙවිලා ගිහිල්ලා. ඉතින් මේ වෙලාවේ මහව මාව අහගෙන ඉන්නවලු. කවුද අහගෙන ඉන්නේ මාව? මාව අහගෙන ඉන්නේ මොරටුවේ රංජිත් ලියනගේ. ඉතින් මොරටුවේ රංජිත් ලියනගේ අපි ආදරෙන් මතක් කරනවා. ටිකටම සීත අහගෙන ඉන්නවා.

0: ස්ථාවරත්වය විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13-19 අදම අමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
1: සියයට සියක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රස ගුණයක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය
2: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාස
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා
6: හලෝ හයි මම ජේසන් හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ මොකද ඒකට ලොකු පියදමක් කියන්නේ නෑ එහෙදියාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77
8: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
9: Bajaj Pulsar N160 Superior Performance Superior Sporty Look Dual Channel ABS Gold USD Forks David Peris Motor Company Private Limited Amathanna 0114700600
10: Putta den issara wage ne koi welawet puttewai
11: ඉතින් කොච්චර හොඳයිද අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා
10: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු
12: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
10: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි
12: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න
10: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න
13: සියත පොකට් මනි අනුග්‍රහය
14: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
15: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
3: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්
16: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
17: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න
18: 98.4 මෙගාවාට් ක්ෂේත්‍ර
19: Yeah, bro.

මට ඉංගලන්ඩුවලින් දල මෙසේජ් එකක් එවලා තියෙනවා මහින්ද කියලා කෙනෙක්. ඉතින් මහින්ද ඔයා අපි වහගෙන ඉන්නවා කියලා මම දන්නවා.

ඔයාට මතකද මම මහින්ද ගැන කිව්වා? ඉතින් මහින්ද අද තමයි ඉස්සලාම අපිට මැසේජ් එකක් එවලා තියෙන්නේ. හැමදාම අහගෙන ඉන්නවලු සියත. ඉතින් අපි දැන් මේ ලස්සන සින්දුවෙන් පස්සේ ඔයාට මම තව කිහිප දෙනෙක්ගේ එකම ජගත් මට ලියපු කවි මම ඔයාලට කියනවා.

0: සයින්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. SLIT and Hemas අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය. Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරිමිද පිරිසටම
1: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
0: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
2: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: ඕකේ.
2: රෙස්ට්.
3: රෙස්ටින්.
2: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. 7

0: අඩුයි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුමනේ.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
9: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
11: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
12: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
13: ඕනම කැමක් temperature කරගන්න නියම බටල්වත්තපට
14: real mapat experience එකකට නැල්වත්තපට
15: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රටය david pieris e-mobility වෙතින් 011 4700 750.
16: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා lolc එකෙන් loan එක ගත්තේ
17: lolc finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
19: ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5744 5000.
7: දැන් වියජට් එක කොළඹින් ද වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
4: කොළඹින් ද වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
15: Let's Vietjet.
19: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
6: Nidas Pansika, Aduma Masika Parike Gata, Audio System Mega Karaganna.
9: Havan Second Phone Deyak, Adage Vanna Ganna.
0: Havan Stick and Tick Up Pay.
11: Freelance Obavinwenma Nirmaniya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
10: අදම combank.lk වෙත පිවිසෙන්න.
2: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පරි. Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරන්න.
3: Stars Milan Pasta.
14: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
20: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
21: ගුවන් ටිකට්පත් visa පහසුකම් portal wen kirim සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 077222 7766 BOC Travels.
22: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
23: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
24: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
23: රැයක් පුරා විඳින පැයක්
24: රැදායයි
23: ගීතායයි සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
25: මෙන්න ප්‍රශ්නය. මගුල් කෑම පොත රචනා කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ. 2. කුමාරතුංග මුනිදාස.
26: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න මේ ගමුවේ සයාරා සයුම්දි ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
1: Yatha Pocket Money.
26: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
1: සියත සතියන්තය.

මටවත් එක්ක ඉන්න තියෙන වෙලාව ටික ටික අඩුවේගෙන එන්නේ දැන්. ඉතින් මේ වෙලාවේ මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මොරටුවේ වර්ජිනියාගෙන් යට ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා. ඉතින් මේ ලස්සන හින්දි සින්දුව අපි වර්ජිනියාට දෙන ගමන්ම තවත් කතා කරන්න දෙයක් තියෙනවානේ. ඒ මොකද්ද? ඉතින් ඒ තමයි මට ආපු මැසේජ් එක. ලස්සනටම කතා කරන, ලස්සනටම සිනාසලන, හරි ලස්සන ඔයා. රසිකලවේ රැඳෙන්න කිසි දවසක අපහර දාන්න ඔයා. ඉතින් මේ විදිහට ලස්සන තව පද පෙළ දෙකක් තියෙනවා. මම ඊළඟ වතාවෙත් ඒක කියනවා.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: අනේ මෙහෙම නුනන.
3: හරි කියන්නේ ඉතින් ඉතින්.
4: සංගීත කනවා. මොකද කෑවටත් දවල්ට. දැන් සංගීත
5: කන.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
8: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න.
9: අද තමයි හොඳම දවස. කොකෝෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
10: මුළු පවුලටම මගේ ගාන.
11: ටෙල්වල්ස් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ස්මාර්ට් කරියර් එකක් හොයනවද? එහෙනම් ස්ලිට් BSc Honors Quantity Survey in Degree එකට එන්රෝල් වෙන්න. ඇප්ලයි කරන්න www.slit.lk. Slit Evolve Beyond.
12: Cargill's Food City සතියන්තී අඩුම මිල පෙරලිය. ලොකු ලුණු කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 380යි. අපේ මිල රුපියල් 290යි. අරතාපල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 330යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 ඔක්තෝබර 3 සිට 5 දක්වා තුග අවසන් වන දුර පමණයි. කොන්දේසි සහිතයි.
13: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
14: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
16: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
17: අම්ම සල්ලි දාන්නද?
16: ඔව් සල්ලි දාන්න.
17: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
16: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
17: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
15: ස්ථාවරත්වය, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
18: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
19: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
20: දැන්ම තරවගේ 9යි වසරයි 0.714151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
21: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
22: සියත පොකට් මනි.
23: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
24: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
23: ශ්‍රී ලංකේ රුරැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
24: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
25: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
26: ටයිටල් ස්පොන්සර්
27: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
28: එන්චාන්ටර් The fragrance of French romance.
29: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
30: Oatmark's high strength liquid collagen obat adama bhavita karanna.
23: Siyata satyantaya.

ඉතින් ඔන්න අපි දෙන්නට අපි දෙන්නගේ කාලේ එකතු වෙලා ඉන්නවත් එක කතා කරන්න තිබ්බ කාලේ ටික ටික ගෙවිලා ගිහිල්ලා ඔන්න අවසානය වෙනකන් මම ඔයත් එක්ක ඉඳලා කතා කළා. ඉතින් මතකයි නේද කවිය? කවියේ අන්තිම පද දෙකත් මම ඔයාට කියන්න ඕනේ. ඔයාට මුළු රසික කැලම හැමදාමත් ආදරයෙන් පානවනේ දයා. මේ ලස්සන හැන්දාවේ පාළුව තනිකම මකනෝ සත්තකින් ඔයා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ජගත් මට ලස්සන කවියක් ලිව්වේ. මට මේ ලෝකේ කවි ලියන එකම කෙනා ජගත් ඔයා තමයි. ඉතින් ගොඩාක් තැන්කියූ අංජලි මේ කවිය ඔයාට ලස්සනට කියන මුළු ලෝකෙටම ඇහෙන්න කියලා ජගත් මට කිව්වා. ඉතින් ඒ වගේම තමයි. එහෙනම් මම ගිහිල්ලා එන්න. ඉතින් ඔයාව බලාගන්න ඊට පස්සේ අපේ මාෂිනු. එහෙනම් ඔයාට සුබ සතියක් වේවා. මම අංජලී.

0: Theatre Top Story.
1: ඥානසාර හිමි රිමාන්ඩ්. බරන්තුවක් නිකුත් කර තිබේදී අත්අඩංගුවට ගන්නා ලද බොදු බලසේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය කලුගොඩත් ඥානසාර හිමියන් හෙට දක්වා රක්ෂිත වන්දනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එම නියෝගය සඳහන් වුණේ උන්වහන්සේව හෙට අභ්‍යාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසින් ඥානසාර හිමියන්ව අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. කළුතර තිනියවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයේ රැඳි සිටියේදී උන්වහන්සේ අතරංගුවට ගනු ලැබුවේ ඊයේ රාත්‍රියේදී. දැන් තවත් දේශීය පොතක්. ජාත්‍යන්තර වෙළඳපොලේ ගෑස් මිල ඉහළ කොස් තිබුණද ඔක්තෝබර් මාසයේ සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසනවා. එම සමාගම සඳහන් කළේ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. ඒ අනුව ඔක්තෝබර් මාසයේ සඳහා දැනට පවතින ගෑස් මිල ගණන්ම තවදුරටත් වලංගු වනු ඇති. කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 4,365ක් ලෙසයි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,750ක් ලෙසත් කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 815ක් ලෙසත් මිල සටහන් වනවා.
0: අනුග්‍රහය
2: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
3: ඔව් ඔව් පේනවා පේනවා.
2: ඇයි?
3: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනේ යන්නේ ඇදේටනේ.
2: මොකක්?
3: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
4: ස්ටියරින් වීල් එක ভাইබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
5: 40 වසරක DSL විශ්වාසය සමග 355 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තීරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
6: හිතේ තියෙන business එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම business plan එක වෙනස්ම level එකකට අරගෙන යන්න. youth එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9.85 අමතන්න.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: දැන් නෙවෙන් බාන මිලටද මේ දෙන්නේ?
2: මේ තෙල් මිල වැඩි වෙන්නේ වත්මන් ආණ්ඩුවේ නාස්තියක් නිසා නෙමෙයි.
3: රුපියල් මිලියන 4100ක් මේ කැබිනට් එකේ වෙන් කරන්න ඕනේ නැහැ සාන දෙන්න.
4: බලයට එනකොට කිව්වා නෙවෙන් බාන මිලට තෙල් දෙනවා කියලා.
5: ආණ්ඩුවේ අතමොන්ට සුබ වුණාට රටට සුබ කාලයක් නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: උගහන් බපුරවා නම් උගහන් තමයි එන්නේ.
7: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
8: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
9: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා
11: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහල.

0: ලංකාවන් ස්ටිකෙන් ටික පේ
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
4: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
5: මිස් හොඳ කූල්ද?
6: කූල්. මොකද මම හොට්නේ.
5: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
6: වෙන්න බෑ. දැකල පුරුදු නෙමෙයි, සමහරට අහල පුරුදු ඇති.
7: Oh my god.
5: ඔඩි මිස් සුදු කොච්චි.
8: Hot and spicy with sudu kochi. Kochi.
9: Mori siyatama havasa dekata. Sudu kochi ta.
5: Miss, miss. Excuse me, miss.
6: No, no, no. Ummanang short time ke de vitarai.
10: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් හා හවුස්කීපින් එන්කේ ග්ලෝබල් ලිච් කුරුණෑකල අදම කතා කරන්න
6: 0372 370 370. පුතා දැන් ඉස්සර වගේ නෑ, කොයි වෙලාවෙත් පුතේමයි.
5: ඉතින් කොච්චර හොඳයිද, අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
6: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
5: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
6: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
5: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151 කට WhatsApp කරන්න.
6: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
12: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
10: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයා මට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
10: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
13: නෑ, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
6: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
10: 98.4 මෙගාවාට් සියත.
14: සියත

0: සයින්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය. Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
1: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
0: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
4: Okay.
3: Rest.
4: Resting.
3: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
5: මුලත්ම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක.

0: පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුමවිල.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
10: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා
12: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් ෆ් තමයි.
13: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
14: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්තපට real mapat experience එකකට නැල්වත්තපට
15: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 011 4 700 750.
16: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් loan එක ගත්තේ.
17: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
19: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
20: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
21: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
22: Let's Vietjet.
23: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
24: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
25: Avance Ken Ona Deyak Adage Vanna Ganna.
26: Avance Ticket Tika Pay.
27: Freelance Obavinwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
28: අදම combank.lk වෙත පිවිසෙන්න.
29: Stars Milan Pasta.
30: යුරෝප පිටවල ගුණේ පරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් star කෙනෙක් කරන්න.
31: Stars Milan Pasta.
32: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
33: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
34: ගුවන් ටිකට්පත් visa පහසුකම් portal වෙන් කිරීම සහ ආකර්ශනීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
35: දොරකුළු වැරෙන මතක සේප්පු.
36: මිනිස්සු හරීම ලෝබයි. තමන්ට දැනුණු. තමන්ව දැනුණු. අය ළඟට වෙන අය ලං වෙනවා.
35: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
37: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
38: නෙනේනා තොරුමා හින්න දෙනුඹ ගාවින්
35: රැයක් පුරා විඳින පැයක්
37: රැදායයි
35: කීදායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සියත අහන්න.
39: මෙන්න ප්‍රශ්නය. මගුල් කෑම පොත රචනා කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ. 2. කුමාරතුංග මුනිදාස.
40: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න. මේ ගමුවේ සයාරස් සයුම් දී ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
0: යත පොකට් මනි.
40: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
2: අනේ මෙහෙම
3: හරි කියන්නේ ඉතින්
4: ඉතින් සංගීත කනවා මොකෝ කෑවටත් දවල්ට සංගීත කනවා
0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
7: ලෝකෙ පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්
8: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP ෆිනෑන්ස් වෙන්න දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින් අද තමයි හොඳම දවස
9: Construction field smart www.slit.lk Slit evolve beyond
10: Cargill's Food City සත්‍යන්ති අඩුම මිල පෙරලිය ලොකු ලුණු කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 380යි අපේ මිල රුපියල් 290යි අරතාබල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 560යි අපේ මිල රුපියල් 330යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ 2026 ඔක්තෝබර 3 සිට 5 දක්වා තුග අවසන් වන දුරු පමණයි කොන්දේසි සහිතයි
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
12: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: පුතේ කන්නාඩි අමතක වෙලා නේ
15: අම්ම සල්ලි දාන්නද
14: ඔව් සල්ලි දාන්න
15: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
14: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
15: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
13: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකයකි
16: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
17: Theatre between Lady Miss World Sri Lanka 2026
16: Sri Lanka Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
17: Theatre between Lady Miss World Sri Lanka 2026
18: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
19: Title sponsor. ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
20: Enchanter. The fragrance of French romance.
21: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
22: Oat Max High Strength Liquid Collagen. ඔබත් අදම භාවිතා කරන්න.
16: 98.4 ගම්

0: ಪ್ರಖ್ಯಾತ ಟಾಪ್ ಸ್ಟೋರಿ
1: ದಿವೈನ ಪುರಾ ಪಾನ್ ಬೆಟಲಿಂ ನಿಯಮಿತ ಬರಟ ಅನುಕೂಲ ನವನ ಪಾನ್ ಅಲವಿ ಕಿರೀಮ ಮೆನ್ಮ ಪಾನ್ಮಲ ಬಾರ್ ಸಹ ಮಿಲ ಪ್ರದರ್ಶನ ನೊಕ್ಕಿರೀಮ ಸಂಬಾಧೇನ್ ಮೆವನ ವಿಟ ದಿವೈನ ಪುರಾ ವಿಶೇಷ ಬೆಟಲಿಂ ಪ್ರಾತ್ಮಕ ಪವ ಪಾರಿಭೋಗಿಕ ಕಟ್ಟಿತು ಪಿಲುಬಂದ ಅಧಿಕಾರಿಯ ಪವಸನವ ಎಂಬ ಅಧಿಕಾರಿಯ ಸಧಾನ್ ಕಲೆ ಮೆಹದೇ ಅಲವೀಕರಣ ಪಾನ್ ನಿಯಮಿತ ಬರಿನ್ ಯುಕ್ತದೆಯನ್ನು ಪರೀಕ್ಷಾ ಕರಣ ಬವಾಯ್ මෙම වැටලීම යටතේ පසුගිය සැප්තැම්බර් 29 වනදා සිට මේ දක්වා පරීක්ෂා කර ඇති වෙළඳ සැල් සහ බේකරි ගණන 107ක්. එහිදී නියමිත බරට වඩා අඩු පාන් සම්බන්ධ සිද්ධි 35ක් වාර්තා වුණා. තවත් වෙළඳ සැල් සහ බේකරි 85ක පාන්වල බර නිසිලස ප්‍රදර්ශනය කර නොතිබූ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. ජර්මන් චාන්සලර් ෆෙඩරික් මර්ස් හදිසි සංචාරයක් සඳහා අද යුක්‍රේනයට පැමිණ තිබෙනවා. ඔහු යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කී හමු වී ඇත්තේ කියව වගනුවරදී. යුක්‍රේනයට ජර්මනිය සහය තවදුරටත් ලබා දෙන බවට මර්ස් එහිදී සහතික වුණා. මෙම යුද්ධයේ ප්‍රතිඵලය ජර්මනියේ ආරක්ෂාවටද බලපාන බවයි ඔහු සඳහන් කළේ. රුසියාව නතර නොකළහොත් එරට යුද්ධ තන්ත්‍රයේ ඉදිරියේදී ජර්මනියට එරෙහිවද යොමු විය හැකි බවට මර්ස් අනතුරු අඟවනු ලැබුවා. සියතමිලඟ ප්‍රධාන ප්‍රාර්ථී ප්‍රකාශය සවස 6:30ට.
0: Top story. අනුග්‍රහය. අප්පා.
2: වැදුණේ නේද? මොකද්ද මල්ලී? පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ.
3: නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා.
2: බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලී. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ.
4: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කොම්පනන්ට්ස්.
5: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS සිල්වෙතින් විශ්වසනීය දාවණයකට.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
7: සියත සතියන්තය.

0: පස්සෙත් බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.718 492 0.721 3727.
3: දෙදස් පන්සේක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිිස්ටම් එකක් කරගන්න
4: අවන්සකෙන් ඕන දෙයක් අදගෙවන්න ගන්න
3: අවන්ස්ටිකෙන් ටික පේ.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
6: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
5: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB-stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
8: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
9: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: පුතා දැන් ඉස්සර වගේ නෑ, කොයි වෙලාවෙත් පුතේමයි.
11: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
10: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
12: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
10: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
12: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0.714 151 152ට WhatsApp කරන්න.
10: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
5: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. BBB-stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්. සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: මාව දැකලා හැංගුණානේ.
15: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
2: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
16: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
2: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
10: සියත ටීවී තුලින්.

0: ස්මාර්ට්ම රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,000 නවසියනුනවේ සිට Xiaomi දැන් අභාන්ස් වෙතින්.
1: After A-levels, minds explore karana ready da. Enroll BSc Honours Psychology degrees at SLIT. Adama idum karana www.slit.lk. SLIT and HEMAS adhyapane saha saukhya satkare samuhika shaktiya.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 253යි දේශීය සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 174යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දිනවල වළංගු වන්නේ 2026 ඔක්තෝබර් 3 සිට 5 දක්වා තුග අවසන් වරතුරු පමණයි කොන්දේසි සහිතයි
3: දොරකුළු වැරෙන මතක සේප්පු
4: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු. තමන්ම දැනුණු. අය ළඟට වෙන අය ලං වෙනවා.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
5: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
6: නෙනේනා තොරුමා ඉන්න දනුඹ ගාවි.
3: රැයක් පුරා විඳින පැයක්.
7: රැදායයි.
3: කීදායයි. සිට බ්‍රහස්පතින්දා දක්වා රැදහයට සියත අහන්න.
8: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
9: Dubai Cleaning Sa Housekeeping රැකියා කාන්තා පිරිමිද පිරිසටම
10: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
9: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
11: ඔස කල්පනා බාවෙලා පායලා රැපුලා.
12: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
13: ඔයාට මෙහෙම හිතෙනවා.
14: අපි ආයේ හමු නොවෙන
12: ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
15: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
16: සින්දු සියත අනුග්‍රහය.
17: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සල් පිළිසිල්ලාරේ චාප්තාරේ.
18: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
19: අතාරින්න බෑ වගේද?
20: නෑ ඔබට පුළුවන්
19: විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා
21: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිම වූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමව සාධික කරයි ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න අමතන්න 011 7534406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
22: මෙන්න ප්‍රශ්නය වායු පීඩනය මැනීමට භාවිතා කරන උපකරණය වන්නේ 1 ඇල්ටිමීටරය 2 බැරෝමීටරය
23: ස්කූලේ අතවසර ඉගෙන ගන්න කැස්බෑවෙන් තශිලා සමාධි ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
24: Siyatha Pocket Money.
23: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට Siyatha FM අහන්න.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: Hi guys! මේ කතාව කලින් අහලා නැත්තම් පක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන MyWays.
3: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
2: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක කියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
4: අඩුයි?
5: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
4: පේනවා පේනවා.
2: ඊළඟට තියෙන රසවත්ම කැල MyWays ඇප් එකට බයික්, ත්‍රී වීල්, කාර්, වෑන් මුලදිම රෙජිස්ටර් කරන ඩ්‍රයිවර් පාර්ට්නර්ස්ලට කමිෂන්, සබ්ස්ක්‍රිප්ෂන් මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ එකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන හයර් පික් කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම බෝනස් දෙනවා.
5: MyWays ඇප් එක මාසෙකට දාගෙන බලන්න.
4: අලුත් කසාදයක් පැද්ද වගේ තී.
6: Agil's Food City Satyanti Aduma Mila Peraliya Lokulunu kilogram ekak veladapala mila rupiyal 380 ape mila rupiyal 290 Arathapala kilogram ekak veladapala mila rupiyal 560 ape mila rupiyal 330 mema mila ganan pera danundimakin torawa wenas wi hakiya mema dimana walangunne 2026 October 3 sita 5 dakwa tuga awasan wana duru pamanai kondi sisaitai
7: After levels AI driven world ke oyath future ready business leader kenek wenna kamathida ehanam harima tana slit business school apply karanna pirisena www.slit.lk slit evolve beyond
8: puthe kannadi amathaka velani
4: amma salli dannada
8: o salli danna
4: oy form ekak denna ko man amma kannadi wenna
8: tenna honda nan innet honda aya
4: oya wage honda kenekuta ganadunu karanda e wage ma honda tanak gona
9: sthavaratwe vishwasaniyathwe sa arakshawa ihelim laba di obe sthavara tan potuwata ihela poliyak laba dena honda matala සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
13: සියත Big Twin Lady Miss World Sri Lanka 2026
12: ශ්‍රී ලංකේ රූ රජිනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
13: සියත Big Twin Lady Miss World Sri Lanka 2026
14: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
15: ටයිටල් ස්පොන්සර්.
16: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
17: Enchanter. The fragrance of French romance.
18: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
19: Oat Max High Strength Liquid Collagen. Obat adama bhavita karanna.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ඥානසාර හිමි රිමාන්ඩ් ගෑස් මිල සංශෝධනය නොකිරීමේ තීරණයක් දිස්ත්‍රික් කපහකට නායම් අනතුරු ඇඟවීම ජර්මනියේ සහය යුක්‍රේනයට පාකිස්තාන තරගාවලියේදී නවකීන්ට වැඩි අවස්ථාවක්
2: මම හිතන්නේ අපිට ප්ලෑන් එකක් ඇතුව යන්න ඕනේ
0: වැඩි විස්තර සවස 6:00 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777.
3: හිටින්න මම හෙඩ් ඔෆිස් එකට ප්‍රොමෝට් වුණාම ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ.
4: Don't worry, we can find a solution to that today itself.
3: Today?
5: Then කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම LP Finance විදෙන්න. Then lease එක පය තුනෙන්. LP Leasing අද තමයි හොඳම දවස. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
8: Theatre Tele Depaya. Alut kalawakata tele natya pelak balanna.
9: Hatara dena gana podi kossak thiyen.
10: Man nan hitanne asa.
8: Dakina heena penena ට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
11: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
12: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
8: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
13: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත ටීවී තුලින්.
8: සියත සතියන්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඥානසාර හිමි රිමාන්ඩ්. ගෑස් මිල සංශෝධනය නොකිරීමේ තීරණයක්. දිස්ත්‍රික් කප් පහකට නායම් අනතුරු එකවේ. ජර්මනිය සහය යුක්‍රේනයට. පාකිස්තාන තරගාවලියේදී නවකීන්ට වැඩි අවස්ථාවක්.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: මේ ටිකක් හිමින් යන්නකෝ.
4: ඇයි බයද?
3: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනටම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
5: වැස්සෙ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9.85 අමතන්න.
1: වරෙන්තු නිකුත් කර තිබියදී අතරංගුවට ගන්නා ලද බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර හිමියන්ව හෙට දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ වරෙන්තුවලට අදාළ මෝසමක් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නිලමැදිරියේ කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ටාසය විසින් අතරංගුවට ගන්නා ලද ඥානසාර හිමියන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා. එහිදී එම නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනුම් දී ඇත්තේ සැකකාර ඥානසාර හිමියන්ට අභියාචනා අධිකරණයෙන් කොළඹ මහාධිකරණයෙන් සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙන බවයි. එම අවස්ථාවේ විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ පසන් කරුණාරත්න සමග පෙනී සිටි නීතිඥ ඉරේෂ් සෙනවිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා. ඔහු පැවසුවේ සිය සේවාදායක හිමියන් මානසික වශයෙන් කඩා වැටීමකට ලක්ව සිටින බැවින් උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයකට ගොස් එහි රැඳී සිටි බවයි. උන්වහන්සේට විශේෂ ආරක්ෂාවක් සලසා දෙන ලෙස පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව තුළින්ද සඳහන් කර තිබූ බව නීතිඥවරයා සඳහන් කළා. ඔහු ඉල්ලා සිටියේ බන්ධනාගාරය තුළදී උන්වහන්සේට විශේෂ ආරක්ෂාවක් සලසා දීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකාර ඥානසාර හිමියන්ව රිමාන්ඩ් පහරට පත්කරන ලෙස නියම කළා. අභියාචනා අධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා ඥානසාර හිමියන්ව හෙට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ මහාධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා අනිදා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා. ඊට අමතරව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා ලබන බදාදා උන්වහන්සේව එම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේ. එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා. කළුතර තිනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියදී උන්වහන්සේ අතරංගුවට ගනු ලැබුවේ ඊයේ රාත්‍රියේදී. ගනේමුල්ල බොල්ලත ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොටාසේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා. ඒ රඳවුම් නියෝග මත රඳවා සිටින සැකකරුවෙකුගෙන් අනාවරණ කරගත් තොරතුරු මතයි. මෙම ගිනි අවිය විදෙස් රටක සඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත පුද්ගල ඝාතනයක් සඳහා භාවිත කිරීමට එහි සඟවා ඇති බවට දැනට සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වුණා. මෙතර හොංගල්ල ගල්වෙහෙර ප්‍රදේශයේදී අදාළියම සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා. තුවාල ලැබූ 74 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ බලපිටිය රෝහලටයි. මෙම වසරේ ගත වූ කාලය තුළ වෙඩිතැබීම් 42ක් සිදුව තිබෙනවා. එම වෙඩිතැබීම් වලින් පුද්ගලින් 23 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 22ක්. ජන අරගල ව්‍යාපාරයේ පිටකොටුවේ පැවතු විරෝධතාව අතරතුර අතරංගුවටගත් පුද්ගලින් 6 දෙනා රුපියල් ලක්ෂ 2 බැගින් වන ශරීර ඇප මත උදාහැර තිබෙනවා. ඒ ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබා දුන් නියෝගයට අනුවයි. නඩුව ලබන නොවැම්බර් 9 වනදා යළි කැඳවන ලෙස නියෝග කළා. ඔවුන් අතරංගුවට ගනු ලැබුවේ නීති විරෝධී රැස්වීමකට සහභාගී වීමේ චෝදනාව යටතේ. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය විසින් අදාළ විරෝධතා පාගමන සංවිධාන කර තිබුණා. ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමෝචෝදනා කළේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග ගන්නා බවටයි.
4: දැන් ආණ්ඩුව සූදානම් වෙනවා රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමේ පනත කියලා පනතක් ගේන්න. මේක සම්පූර්ණ ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක්. ඒ පනතේ මේවා තමයි තියෙන්නේ. ඒ නිසා මේ රැස්වීම අපි පැහැදිලිව කියනවා මේ රටේ ජනතාවගේ පීඩාව නියෝජනය කරන්න තමයි රැස්වීම පැවැත්වෙන්නේ.
1: පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රසලකා හැලීමේ වැඩපිළිවෙලක් වත්මන් රජය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේදී ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා හමු වූ අවස්ථාවේදී.
7: අපි අහන්න කැමති මාසිකව රුපියල් බිලියන 25කට වැඩිය අපේ රටට ඉතුරු කරනවා නම් මෙගාවොට් 2500ක් පමණ පද්ධතියට සූර්ය බලශක්තිය හරහා එකතු කරමින් ඇයි අපිට බැරි ප්‍රකාශිත වූ ඉලක්කය කරා යන්න දස ලක්ෂයක් වහල මත සෝලා පද්ධති ඉලක්කය කරා යන්න ඇයි අපිට රටක් හැදීතු බැරි? ඇයි අපි තවමත් වහලවල් 150,000ක මට්ටමේ ලකවෙන්නේ?
1: බලශක්ති අනුකමිටුවේ ඇතිකරගත් එකඟතා මත කටයුතු කරන්නයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඉල්ලීමක් කළා.
8: එකඟතාවයකට ආවා නැවත නෙට් මීටරින් හඳුන්ලා දෙන්න, නෙට් ප්ලස් එලෙසම පවත්වගෙන යන්න, ටයිම් ඔෆ් යූස් මීටර් අනිවාර්ය කරන්න, බැටරි භාවිතය දිරිමත් කරන්න, ඒ වගේම ක්ෂේත්‍රයේ ඇති වෙලා තිබෙන අවුල් සහගත තත්ත්වය දුරලන්න පැහැදිලි ප්‍රතිපත්තියක් ඉක්මනින් සමාජගත කරන්න. හැබැයි සිකුරාදා බලශක්තියම් අනුකමිටුව රැස්වෙන එකඟතාවයට ආවා සෙනසුරාදා ඇමතිතුමා මේ පද්ධතිය විනාශ කරන්නම කතා කරා.
1: ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ජනතාවට සහනාධාර ක්‍රමයක් ක්‍රියාවට නංවා ඇති බව නියුච අමාත්‍ය එරංග ගුණසේකර ප්‍රකාශ කළා.
9: ඉන්ධන මිල වැඩි වෙලානේ තියෙන්නේ. මේ වැඩි කිරීමත් කළා තියෙන්නේ මහා භාණ්ඩාගාරයේ තියෙන සැලකිතු මුදල් ප්‍රමාණයක් සහනාධාරයක් දීලා ඉතුරු ටික තමයි ජනතාවට දරා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි දන්නවා ඒකෙන් ජනතාවට අපහසුතාවයක් තියෙනවා කියලා. ඒ පිළිබඳ අපිට හැඟීමක් තියෙනවා. එක පැත්තකින් මේ බදු මුදල් එකතු කරගන්නෙම ආයෙ නැවත ජනතාවට දෙන්න. ඒක නිසා තමයි සහනාධාර අපිට දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ.
1: රජ ජාතන්තරය සමග නිසි ලෙස ගනුදෙනු නොකරන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර චෝදනා කළා.
10: අද ඇමරිකාව අපිට කියලා දෙනවා රාණ නැව් සඳහා සැපයුම් ලබා දෙන්න එපයි කියලා. මම හිතන්නේ මේ වගේ දේවල් වෙන්නත් හේතුව අපි මේ ජාත්‍යන්තරයත් එක්ක හරියට ගනුදෙනු නොකිරීම. අපේ රටේ ජනාධිපතිවරයා එක්සත් ජාතික සංවිධානයේ මහා සමුළුවට සහභාගී නොවුණේ ඇයි කියන එක අපිට බරපතල ප්‍රශ්නයක්.
1: නොබැති ප්‍රතිපත්තිය මත රජය ලෝකය සමග ගනුදෙනු කරන බවයි අමාත්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළේ.
11: අපි ලෝකයේ රටවල් සියල්ලත් එක්ක හොඳින් ගනුදෙනු කරමින් තියෙනවා. මේ පදනම් මත පිහිටා ඉඳගෙන විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අදාළ ක්‍රියාත්මක ක්‍රියාමාර්ග ගනිවි. ඒ නිසා අපි අපේ රට කිසිදු හානියක් සිද්ධ වෙන ක්‍රියාමාර්ගයක් ගන්න අපි සූදානම් නැහැ. අපි දන්නවා විදේශ රටවල් කොහොමද ගනුදෙනු කරන්නේ සහ මේ තිබෙන බාධක ජය ගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් අපිට හොඳ කියවීමක් තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න අපි සූදානම්.
1: ජාත්‍යන්තර වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබුණද ඔක්තෝබර් මාසයේ සඳහා ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසනවා. එම සමාගම සඳහන් කළේ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයේ හමුවේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. ඒ අනුව ඔක්තෝබර් මාසය සඳහා දැනට පවතින ගෑස් මිල ගණන්ම තවදුරටත් වලංගු වනු ඇති. කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 4,365ක් ලෙසයි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,750ක් ලෙසත් කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 815ක් ලෙසත් මිල සටහන් වනවා. නියමිත බරට අනුකූල නොවන පාන් අලෙවි කිරීම මෙන්ම පාන්වල බර සහ මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් මෙවන විට දෙවෙන පුරා විශේෂ වැටලීම් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එම අධිකාරිය සඳහන් කළේ මෙහිදී අලෙවි කරන පාන් නියමිත බරින් යුක්තද යන්න පරීක්ෂා කරන බවයි. මෙම වැටලීම් යටතේ පසුගිය සැප්තැම්බර් 29 සිට මේ දක්වා පරීක්ෂා කර ඇති වෙළඳ සෙල් සහ බේකරි ගණන 107ක්. එහිදී නියමිත බරට වඩා අඩෝ පාන් සම්බන්ධ සිදිහි 35ක් වාර්තා වුණා. තවත් වෙළඳ සෙල් සහ බේකරි 85ක පාන්වල බර නිසි ලෙස ප්‍රදර්ශනය කර නොතිබූ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. පාන්වල මිල නිසි ලෙස ප්‍රදර්ශනය නොකළ වෙළඳ සෙල් සහ බේකරි සංඛ්‍යාව 55ක්. නියමිත බරට වඩා අඩු පාන් හමු වූ අවස්ථාවලදී සිල්ලර වෙළෙන්දාට එරෙහිව පමණක් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. නිලධහරෙන්ට උපදෙස් ලබාදී ඇතේ එම පාන් නිෂ්පාදනය කළ හෝ සැපයු බේකරිය සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කිරීමටයි. නියමිත බරට අනුකූල නොවන පාන් නිෂ්පාදනය කරන බවට ප්‍රමාණවත් සාක්ෂි පවතින අවස්ථාවලදී අදාළ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට පියවර කඩු ලබනවා. පවතින වැසි සහිත කාලගුණය හමුවේ දිස්ත්‍රික්ක හතරකට නිකුත් කර තිබූ නායම් අනතුරංගවීම් නිවේදනය දිස්ත්‍රික්ක පහක් දක්වා දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, මහනුවර, කෑකල්ල, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට එම අනතුරංගවීම් නිකුත් කර ඇති බවයි. බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ සහ උඩුතුම්බර, කෑකල දිස්ත්‍රික්කයේ දෙහිඔ විට, මාතලේ දිස්ත්‍රික්කයේ අමන්ගඟ කෝරළේ, මාතලේ සහ රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට නිකුත් කර ඇත්තේ දෙවන මට්ටමේ අනතුරංගවීම්. මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, කෑකල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ රඹුකන, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, වැලිගේපොළ සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට පළමු මට්ටමේ ඩායම් අනතුරංගවීම් නිකුත් කළා. වැසි සමග ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ වයඹ, මධ්‍යම, සබරකමුව, ඌව, බස්නාහිර, උතුරු මැද පළාත් සහ ගාල්ල, මාතර, මන්නාරම දිස්ත්‍රික්ක සඳහායි. එම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි. මධ්‍යම, සබරකමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තදවැසි ඇති විය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් භගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රසක පිහිටි වතු නිවාස රසක් ජලයෙන් යට වී තිබෙනවා. පවතින අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙස පොලිසිය රේතුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ජර්මන් චාන්සලර් ෆෙඩරික් මර්ස් හදිසි සංචාරයක් සඳහා අද යුක්රේනයට පැමිණ තිබෙනවා. ඔහු යුක්රේන ජනාධිපති වොලදිමිර් සෙලෙන්ස්කි හමු වී ඇත්තේ කියෙව් අගනුවරදී. යුදේදී මියගිය යුක්රේන සබලුන් සිහිපත් කරමින් මර්ස් සහ සෙලෙන්ස්කි පුෂ්පෝපහාර දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්රේනයට ජර්මනිය සහය තවදුරටත් ලබා දෙන බවට මර්ස් එහිදී සහතික වී තිබෙනවා. මෙම යුද්ධයේ ප්‍රතිඵලය ජර්මනියේ ආරක්ෂාවටද බලපාන බවයි ඔහු සඳහන් කළේ. රුසියාව නතර නොකළහොත් එරට යුද තන්ත්‍රය ඉදිරියේදී ජර්මනියට එරෙහිවද යොමු විය හැකි බවට මර්ස් අනතුරුවගවනු ලැබුවා. 2025 මේ මාසයේදී චාන්සලර් ධුරයට පත්වෙමින් පසු මර්ස්ගේ පාලනය යටතේ යුක්රේනයට විශාලතම ආධාර ලබා දෙන රට බවට පත්ව ඇත්තේ ජර්මනියයි. මර්ස්ගේ යුක්රේන සංචාරය අතරතුර කියෙව් නගරයේ ප්‍රධාන පාලම් ඉලක්ක කරගනිමින් රුසියානු ප්‍රහාර අඛණ්ඩව සිව්වන දිනටත් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තුවාල ලබා ඇති ගණන 6ක්. ප්‍රංශයේ පාසල් සිසුන් ආරම්භ කළ විරෝධතා අතරතුර මෙවන විට 5000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මාසයේ අගභාගයේදී ආරම්භ වූ විරෝධතා මෙවන විට ප්‍රංශයේ නගර රැසකට ව්‍යාප්ත වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මෙම විරෝධතා ආරම්භ වුණේ පාසල් පන්ති කාමරවල අධික සිසුන් සංඛ්‍යාවක් සිටීම, ගුරුවරුන්ගේ හිඟය සහ පාසල් ගොඩනැගිලි නිසිලෙස නඩත්තු නොකිරීම ඇතුළු ගැටලු මුල් කරගනිමින් පසුගිය දින කිහිපය තුළ ඇතැම් විරෝධතා ප්‍රචණ්ඩකාරී තත්ත්වයට පත් වුණා. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇති වී ඇති අතර වාහන සහ ඇතැම් පාසල් වලටද ගිනි තබා ඇති බව සඳහන්. විරෝධතා තවදුරටත් උග්‍රවීමත් සමග පාසල් රැසක් වසා දැමීමටද සිතුව තිබෙනවා. එළමෙන පාකිස්තානු ක්‍රිකට් සංචාරයේදී නවක ක්‍රිඩකයින්ට වැඩි අවස්ථාවක් ලබා දෙන බව ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ තරගාවලිය සඳහා දිවිනෙන් පිටත් වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
12: මම හිතන්නේ අපිට ප්ලෑන් එකක් ඇතුව යන්න ඕනේ. ඉතින් ඒ වගේම අපි හැම මැච් එකක්ම දිනන්නවා වගේම, ඉතින් ඒ වගේම අපි නවක ක්‍රීඩකයන්ව අපි අලුත් එකලන්ට chance දීලා බලන්න ඕන. මොකද අපි World Cup එකට යද්දී අපි 17ක් හරි 15ක් හරි හරි ටීම් එකක් හදා ගන්න ඕන. ඉතින් මගේ බලාපොරොත්තුව ඒකට ටාගට් එක තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් අපි අනිත් හැම ටූ එකක්ම යන්නේ PA එකට ප්‍රැක්ටිස් එකක් විදියට. ඉතින් අපිට ට්‍රයි අවුට් කරන්න වෙනවා ප්ලේස් ලව සෑහෙන්න. ඉතින් මම බලන්නේ අර ප්ලේස් 25ක් අතර කොහොමද ටීම් දෙක තියාගන්නේ කියන එක තමයි.
1: අවස්ථානුකූලව පිතිකරුවන් පන්දුවට පහර දිය යුතු බව නායක කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළා.
12: මං හිතන්නේ ඒගොල්ලන්ට ඒ සිටුේෂන් එක හැන්ඩල් කරන එක අපි තව ඉගෙන ගන්න ඕන. ඉතින් ඒක අපි හරියට කරොත් අපිට පුළුවන් ඔය කියන පේස් එකත් ඔය සිටුේෂන් උත් මැච් දිනන එකත් වැඩි කරගන්න.
1: වනිතු හසරංග සහ පැතුම් නිස්සංකගෙන් කණ්ඩායමට වැඩි දායකත්වයක් Taman බලාපොරොත්තු වන බවයි කුසල් මෙන්ඩිස් කියා සිටියේ.
12: මගේ එකම බලාපොරොත්තු ඒ දෙන්නම ඉක්මනට ටීමට එන එක. ඉතින් ඒ දෙන්න නැති වුණත් අපි බෑකප් එකක් හදලා තියන්න ඕන ප්ලේස්ලා විදියට. ඉතින් අපි යන් ප්ලේස්ට අවස්ථාව දෙන්න ඕන ඒගොල්ලන්ට පර්ෆෝම් කරන්න. ඉතින් ඒගොල්ලන් ඉන්ටර්නැෂනල් එකේ එක පාට එලමස් ගහන්න වඩා ඒගොල්ලන් ප්‍රැක්ටිස් කරලා ඉන්න ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේම මම ගොඩක් බලාපොරොත්තු වෙන ඒගොල්ලන්ගෙන් ටීම් එකට කොහොමද සීරිසියක් දෙන්න කියන එක.
1: පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රීලංකා සංචිතය නම් කර තිබෙනවා. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, කමිල් මිෂාර, පවන් රත්නායක, සහනාරච්චිගේ, කමිදු මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ සංචිතය සඳහා නම් කළ ක්‍රීඩකයන් අතරට අයත් දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තේක්ෂණ, සචිත කොළඹගේ මෙන්ම දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, දිල්ෂන් මදුශංක සහ ඉෂාන් මාලිංග සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් වනවා. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පඳුවාර 20 තරගාවලිය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව පාකිස්තානය සහ එංගලන්තය සහභාගී වන තුන්කොන් එක්දින තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. ජනසාර හිමි රිමාන්ඩ්, ගෑස් මිල සංශෝධනය නොකිරීමේ තීරණයක්, දිස්ත්‍රික්ක පහකට නායම් අනතුරු ඇකපීම්, ජර්මනිය සහය යුක්රේනයට, පාකිස්තාන තරගාවලියේදී නවකීන්ට වැඩි අවස්ථාවක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදැස්සන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: ලෝකෙ පුරාම ඉන්න ක්‍රිකට් ෆෑන්ස්ලා ආදරෙන් වැළඳගත්ත ලගන් මූවික රිලීස් වෙලා දැන් අවුරුදු 25ක්.
2: ඒ ක්‍රිකට් මැච් එක ආයෙම අපිට අරගෙන එන ලෑස්ති වෙන්නේ අමීර් ඛාන් එක්ක ලගන් මූවියේ ඩිරෙක්ටර් ආශුතෝෂ් කුවාරිකර්.
1: ලාල්කාරා ඒ තමයි දෙන්න එකතු වෙලා ක්‍රියේට් කරන්න ප්ලෑන් කරන අලුත්ම මූවි එක.
2: නිදහස් ඉන්දියාවේ පළවෙනි ටෙස්ට් ක්‍රිකට් කැප්ටන් ලාලා අමරනාත්ගේ කැරක්ටර් එක තමයි මේ මූවියේ අමීර් කරන්නේ.
1: 1947 ඉන්දියා පාකිස්තාන් පාටිෂන් එකකින් පස්සේ ඇතිවුණු වෙනස්කම් එක්ක 1952 ඉන්දියා පාකිස්තාන ඓතිහාසික ටෙස්ට් සීරීස් එක ගැන තමයි ස්ටෝරි එක හැදිලා තියෙන්නේ.
2: මූවියේ ෂූටින්ග්ස් මේ අවුරුද්දේ අගවැද්දි පටන් ගන්නවා කියලා තමයි බොලිවුඩ් පැත්තෙන් අපිට ආරංචි වුණේ.
0: Talk of the town.

0: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නෑ.
1: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
0: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නෑ. සුදු පාට කිව්වම
1: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
0: තේරුම් ගැනීමයි සැනසීමයි.
1: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එකතුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: ස්මාර්ට්ම රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අබන්ස් වෙතින්.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
1: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
6: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
1: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370. After levels Sri Lankawe top 5 tech graduate kenek wenna slit faculty of computing samaga ekathu wenna apply karanna pivisenna www.slit.lk slit evolve beyond ane mehema
7: nana hari kyan ken idi idi
8: sangeetha kanawa moko kaeyadanna dawanda sangeetha kanna
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
10: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
11: අනුග්‍රහය.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
13: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
14: දවස
15: මෙන්න ප්‍රශ්නය. මගුල් කෑම පොත රචනා කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ, 2. කුමාරතුංග මුනිදාස.
16: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න මේ ගමුවේ සයාරා සයුම් දී ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
17: Yatha Pocket Money.
16: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: දැන් නෙවෙන් මාන මිලටද මේ දෙන්නේ?
2: මේ තෙල් මිල වැඩි වෙන්නේ වත්මන් ආණ්ඩුවේ නාස්තියක් නිසා නෙමෙයි.
3: රුපියල් මිලියන 4100ක් මේ කැබිනට් එකේ වෙන් කරන්න ඕනේ නැහැ සාන දෙන්න.
4: බලයට එනකොට කිව්වා නෙවෙන් මාන මිලට තෙල් දෙනවා කියලා.
5: ආණ්ඩුවේ අතමොන්ට සුබ වුණාට රටට සුබ කාලයක් නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: කුරහන් බැපුරා නම් කුරහන් තමයි එන්නේ.
3: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
7: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
8: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312777. Global University Partners, number 221 Dharmapala Mavata Kolamba 7.
9: Finishing wahalak lesa color of flow wajabena.
10: Sit pedagani,
9: kal pavati, avalakshana novi. Oyat wahaleta washi wenna. Finishing wahalak nam color of tamai.
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
10: සිත් පැදගනි,
9: කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
0: මිස් හොඩ්ද කූල්ද?
13: කූල්. මොකද මම හොට්නේ.
0: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකල පුරුදුයිත් වගේ
13: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
0: අඩේ මිස් සුදු කොච්චි.
14: Hot and spicy with Sudu Kochi.
15: Kochi.
16: Moni Siyatama Havasa Dekata Sudu Kochi Ta.
0: Miss, miss. Excuse me, miss.
13: No, no, no. Ummanang showtime ke de vitarai.
17: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් හා හවුස්කීපින් එන්කේ ග්ලෝබල් ලිච් කුරුණෑකල අදම කතා කරන්න
13: 0372370370. පුතා දැන් ඉස්සර වගේ නෑ, කොයි වෙලාවෙත් පුතේමයි.
0: ඉතින් කොච්චර හොඳයිද, අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
13: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
0: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල්
13: 5000. අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
0: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 152 WhatsApp කරන්න.
13: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
16: සියත පොකට් මනි අනුග්‍රහය.
18: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
0: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාකමේ සමාජිකයෙක්. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
16: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
13: සි අත
16: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි.

0: After levels, psychology, biomedical science and nursing study කරන්න. Althea සමග එකතු වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit and Hemas. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය. Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
1: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
0: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
3: හිනාවෙන්න මෙන්න වෙලාව.
4: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
5: Okay.
4: Rest.
5: Rest in
4: වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
6: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive.
7: අනුග්‍රහය. පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වීම.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා
18: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් තමයි.
19: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: ඕනම කැමක් temperature කරගන්න කනියම බටල්වත්තපට
2: realm bike experience එකකට නැල්වත්තපට
5: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 011 4700 750.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් loan එකක් ගත්තේ.
8: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයේ
15: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5744 5000.
0: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
4: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
16: Let's be a jet.
15: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
6: Nidhas Panseka, Aduma Masika Parikyekata, Audio System Mega Karaganna.
7: Avance Ken Pona Deyak Adage Vanna Ganna.
12: Avance Ticken Tika Pay.
0: Freelance Obavinuinma Nirmaniyakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
11: අදම combank.lk වෙත පිවිසෙන්න.
10: Taj Milan Pasta. යුරෝප පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
18: Taj Milan Pasta.
19: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
17: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට
20: කිසිම චාන්ස් එකක් නැහැ.
21: ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට්බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672227676 BOC Travels.
22: ඔස කල්පනා බාවෙලා පායලා රැපුණා.
23: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
24: ඔයාට මෙහෙම හිතෙනවා.
25: අපි ආයේ හමු නොවෙන.
23: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
26: සින්දු සියත අනුග්‍රහය.
27: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ.
28: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
29: අතාරින්න බෑ වගේද?
28: නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
21: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිමවපු සන්නාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 5 534 406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
30: මෙන්න ප්‍රශ්නය. මගුල් කෑම පොත රචනා කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ. 2. කුමාරතුංග මුනිදාස.
21: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න මේ ගමුවේ සයාරා සයුම්දි ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
31: පොකට් මනි.
21: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: Cargill's Food City සතියන්ති අඩු මිල පෙරලිය බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 380යි දියුල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 400යි අපේ මිල රුපියල් 160යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නවලංගු වන්නේ 2026 ඔක්තෝබර් 3 සිට 5 දක්වා තුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: After levels industry එක පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll slit faculty of engineering දන්මයදුම් කරන්න www.slit.lk slit evolve beyond
7: සංගීත කනවා මොකක් කෑවටත්ද දවල්ට සංගීත කන්න
8: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
9: අනුග්‍රහය
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
11: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
12: DHCC Bank World.
13: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
14: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
16: සියත පොකට් මනී. සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
17: සියත Between Lady Miss World Sri Lanka 2026
16: ශ්‍රී ලංකේ රූ රජනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
17: සියත Between Lady Miss World Sri Lanka 2026
18: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
19: ටයිටල් ස්පොන්සර්
20: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න පිට ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු පිට ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
21: එන්චාන්ටර් The fragrance of French romance.
22: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
23: Oat Max High Strength Liquid Collagen. Obat adama bhavita karanna.

0: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 4 2 0.7 1 2 4 2 7 7. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
2: පුතා දැන් ඉස්සර වගේ නෑ, කොයි වෙලාවෙත් පුතේමයි.
3: ඉතින් කොච්චර හොඳයිද, අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
2: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
4: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
2: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
4: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0.7 1 4 1 1 1 WhatsApp කරන්න.
2: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකාවේ BBB minus stable outlook by Patrabi Mulya Sahagoki Sri Lanka Tanpa Rakshana Yojana Kame Samajikiki
8: Denuma Dhanaya Karagat Daru Parapurata Sri Lanka Insurance Minimutu Adhyapana Salasum Obe Daruwatat Surakshita Anagathayak Salasum Karanna Sri Lanka Insurance Piyekumen Mavakamen
9: Siyata Teli Depaya Alut Kalawakata Telinaatya Pelak Balanna
10: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
9: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
10: නෑ, මට ඔයාට දෙයක් කියන්න තේනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
11: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නෑ.
1: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
0: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නෑ. සුදු පාට කිව්වම
1: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
0: තේරුම් ගැනීමයි සැනසීමයි.
1: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි කිරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 253යි දේශීය සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 174යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගු වන්නේ 2026 ඔක්තෝබර් 3 සිට 5 දක්වා තුග අවසන් වරතුරු පමණයි හොන්දේසි සහිතයි
2: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරමිද පරිසරම
3: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
2: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
0: දොරකුළු ඇරෙන මතක සේප්පු.
4: මිනිස්සු හරීම ලෝබයි. තමන්ට දැනුණු. තමන්ම දැනුණු. අය ළඟට වෙන අය ලං වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි
5: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි මම දන්න එක

0: මෙන්න ප්‍රශ්නය. වායු පීඩනය මැනීමට භාවිතා කරන උපකරණය වන්නේ 1. ඇල්ටිමීටරය 2. බැරෝමීටරය.
1: ස්කූලේ අතවසර ඉගෙන ගන්න කැස්බෑවෙන් තශිල සමාධි ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152 අපිට WhatsApp කරන්න.
2: පොකට් මනි
1: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: See you.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: අනේ මෙහෙම
3: හරි කියන්නේ
4: ඉතින් සංගීත කනෝ මොකෝ කෑවටත් දවල්ට සංගීත
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත් සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
7: දවස
8: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Forks David Peris Motor Company Private Limited Amathanna 011147600
9: Cargill's Food City Satyanti Aduma Mila Peraliya Lokulunu kilogram ekak veladapula mila rupiyal 380ai ape mila rupiyal 290ai Arthapul kilogram ekak veladapula mila rupiyal 560ai ape mila rupiyal 330ai mema mila ganan pera danudimakin torawa wenas wiya hakiya mema dimana walangunne 2026 October 3 sita 5 dakwa tuga awasan wana duru pamanai kondisi sahitai
10: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
11: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
10: ශ්‍රී ලංකේ රූරැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
11: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
5: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
12: ටයිටල් ස්පොන්සර්
13: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
14: එන්චාන්ටර් The fragrance of French romance.
15: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
16: Oat Max high strength liquid collagen obat adama bhavita karanna.
17: Theater Tele Depeha. Aluth kalawakata tele natya pelak balanna.
18: Oba mawa dakala hanguna ne?
19: Hanguna? Man, amme kalu wenaka metentala hiti.
17: Kalu sudu saha patali charitha ekama vediyaka ekata mona gahena. දූවිල්ලෙන් පිරින් නගරයක්
20: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳ ගන්න නෑනි
17: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
5: සියත ටීවී තුලින්

0: තායිලන් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0721-132-7777. Miss, හොඳ cool-ද?
3: Cool. මොකද මම hot නේ.
4: ඒක නම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු යුත් වගේ
3: වෙන්න බෑ. දැකලා පුරුදු නෙමෙයි. සමාරුට අහල පුරුදු ඇති.
5: Oh my god.
4: ඔඩි මිස් සුදු කොච්චි.
6: Hot and spicy with සුදු කොච්චි.
4: කොච්චි. මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
7: මිස් මිස්. Excuse me miss.
3: No no no. උමනං ෂෝ ටයිම් එකේද විතරයි.
8: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
9: 0372 270 370.
10: පුතා දැන් ඉස්සර වගේ නෑ, කොයි වෙලාවෙත් පුතේමයි.
11: ඉතින් කොච්චර හොඳයිද, අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
10: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
12: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
10: අවසරින් නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
12: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714-151-152ට WhatsApp කරන්න.
10: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකි.
15: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
16: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
18: මං නම් හිතන්නේ නැහැ.
16: දකින හීන පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
19: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
1: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
16: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
8: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: ದುಬೈ ಕ್ಲೀನಿಂಗ್ ಸಹ ಹೌಸ್ ಕೀಪಿಂಗ್ ರಕ್ಯ ಕಾಂತಾ ಪಿರಮಿದ ಪರಿಸರಮ
1: ಸೀನು ಪಹಸು ಕಮ್ ನೋಮಿಲೇ ಅವರದು ಹದಲಿಯಟ ಅಡು ನಮ್ ಅದಮ ಕಥಾ ಕರನ್ನ
0: ಕುರುನಾಗಲ ಎನ್ ಕೆ ಗ್ಲೋಬಲ್ ಎಚ್ ವಿದೇಶ ರಕ್ಯ ಆಯತನೆಯ ಬಿಂದು ಅತಿ ಸತಾಯ್ದ ಕೈ ತುಂಸೆ ಹತ್ತಾವೈ ತುಂಸೆ ಹತ್ತಾವ
2: ජපානේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: ඕකේ.
2: රෙස්ට්.
3: රෙස්ටින්.
2: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහයෙන්
5: පොළොවේ රන්නස්සනුනම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවිපළ දහස් ගණනකින් ගන්න නිසා මේ

0: සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
1: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
9: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
10: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
11: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්තපට
12: real මපට experience එකකට නැල්වත්තපට
13: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 rode රථය David Pieris e-mobility වෙතින් 011 4700 750.
14: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ.
15: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
17: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5445 5000.
18: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
19: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
5: Let's Vietjet.
1: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within.
10: Nidhas Pansi ka aduma maasika vaari kye gata audio system meka karaganna.
14: Avans again ona deyak adage vanna ganna.
11: Avans ticket tika pay.
0: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekeng PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
7: අදම combank.lk වෙත පිවිසෙන්න.
4: Stars Milan Pasta.
3: යුරෝප පිටවල ගුණේ පරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවන් Star කෙනෙක් කරන්න.
4: Stars Milan Pasta.
16: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Fire. දැන් දම් පාටින්. ACL Fire Guard Fire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
20: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
21: ගුවන් ටිකට්පත් visa පහසුකම් portal වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
22: දොරකුළු වැරෙන මතක සේප්පු.
23: මිනිස්සු හරීම ලෝබයි. තමන්ට දැනුණු, තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
22: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
24: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
25: නෙනා තොරු මාින්න දනුඹ ගාවි.
22: රැයක් පුරා විඳින පැයක්.
24: රැදායයි.
22: කීදායයි. සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
26: මෙන්න ප්‍රශ්නය. වායු පීඩනය මැනීමට භාවිතා කරන උපකරණය වන්නේ 1. ඇල්ටිමීටරය 2. බැරෝමීටරය.
27: ස්කූලේ අතවසර ඉගෙන ගන්න කැස්බෑවෙන් තශිලා සමාධි ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
2: යතෝ පොකට් මනි.
27: සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: අනේ මෙහෙම නුනුනුනුනුන.
3: හරි කියන්නේ ඉතින් ඉතින්.
4: ඔය සංගීත කනෝ. මොකද කෑවටත් දවල්ද? සංගීත කනෝ.

0: අනුග්‍රහය
1: නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත් සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
3: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
1: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: සියත පොකට් මනි.
5: සුදු පාට මල් ආදරයට දෙන්නේ නැහැ.
6: එක ආදරේ පටලගන්න එපා.
5: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
6: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
5: තේරුම් ගැනීමයි සනසීමයි.
6: ඉතින් සුදු පාට කියන්නේ සනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරියෝ මැවෙන
2: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
1: ශ්‍රී ලංකේ රුරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
2: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026 උදෙසා තරඟවදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න. ටයිටල් ස්පොන්සර්
3: ඔබේ සමට දිගුරන දීප්තිය ට්වීන් ගාලා ගන්න බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
4: Enchanta, the fragrance of French romance.
5: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
6: Oat Max High Strength Liquid Collagen, obat adama

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: We can see a third.

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
2: with your living goddess.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 377. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: Miss, හොඳ cool'ද?
2: Cool. මොකද මම hot නේ.
1: ඒක නම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ.
2: වෙන්න බෑ. දැකලා පුරුදු නෙමෙයි. සමහරට අහලා පුරුදු ඇති.
3: Oh my god.
1: ඔඩේ මිස් සුදු කොච්චි.
4: Hot and spicy with sudu kochi.
1: Kochi.
5: Moni siyatama havasa dekata. Sudu kochi ta.
1: Miss, miss. Excuse me, miss.
2: No, no, no. Ummanang short time ke de vitarai.
6: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් හා හවුස්කීපින් එන්කේ ග්ලෝබල් ලිච් කුරුණෑකල අදම කතා කරන්න
2: 0372370370.
5: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව.

0: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
1: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
0: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
1: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
0: තේරුම් ගැනීමයි සැනසීමයි.
1: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: රස කල්පනා බාවෙලා පායලා රෑ පුරා
4: මෙහෙම චිල්ලකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා,
5: අපි ආයේ හමු නොවෙන.
4: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල්

0: වෙනකන්
1: සින්දු සියතේ අනුග්‍රහය
2: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චමත්කාරේ
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
3: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිම වූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 5174406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: මෙන්න ප්‍රශ්නය. මගුල් කෑම පොත රචනා කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ 2. කුමාරතුංග මුනිදාස.
5: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න. මේ ගමුවේ සයාරා සයුම්දි ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
6: Siyatha Pocket Money.
5: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට Siyatha FM අහන්න.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
2: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳී සුඳුරු ආදරයක කතාවක්.
4: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන් සියත දිවයි නපුරා.
1: This is the tribute to Talaiwa.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා.

0: 94.4.
1: Sieltä Divainapuraa.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහැෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්විය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින් ආරක්

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවති වන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනීය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා.

සම්පන්න ඉතා අනර්ක ගාථාරත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළතා මැදුරෙහි සිත්තම් කරතිබේ. රුවන්වැලි මාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කුල පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධරත්නයේ ගුණවර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂරයෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන්ගසින් රන් පතිකලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසාගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරුවලින් ආරක්ෂාවීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: ප්‍රශ්න හතරයි පොකට් මනි රුපියල් 5000යි.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි. මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකි.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
5: දෙපහයි විනාඩි 28යි. Good morning Mashi.
6: Good morning Nishan. අලුත් සතියක්.
5: අලුත් සතියක අලුත් ආරම්භයක් එක්ක ඔන්න හදත් අපි පුරුදු වෙලාවට පුරුදු විදිහට දරුවෝ හතර දෙනෙක්ට වගේම අම්මා කෙනෙක්ට පොකට් මනි දෙන්න ලෑස්තියෙන් බලාගෙන ඉන්නවා.
6: ඉතින් අපිට මැසේජස් එවලා තිබ්බ ඔබව සම්බන්ධ කරගෙන පොකට් මනි දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මැසේජ් එකකුත් එවන්න කියලාත් මතක් කරනවා. 0714 151 151 අපේ WhatsApp නම් එක.
5: එහෙනම් උදේ 7 වෙනකන් අපි බලමු පොඩ්ඩ කොහමද වැඩ පෙන්නන්නේ. එතකොට අම්මලා කොහොමද තමන්ගේ දැනුමෙන් වාසනාව උරගා බලන්නේ කියලා. මම නිශාන්.
6: මම ආශි.